අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: උදෑසනක වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

சுனவையை துண்ண சுப்ரீம் ரேடியோ.

සුබම සුබෝදාසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. කොහොමද සතියන්ත සෙල්ලම් කරාද? ඉස්කෝල වැඩේමත් කළා නේද? පරිස්සමට ඉඳියා නේද? එහෙනම් ඉතින් වෙනද විදිහටම අදත් පටන් ගන්න යන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන. ඔයාට අදත් අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔයාට තියෙන්නේ උදේ 7 වෙනකන් මාව එක දිගට අහගෙන ඉන්න. එහෙනම් ඉතින් වැඩි කතා කරන්නේ නැතුව මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.1 89.3 Supreme Radio
1: ලෝකය වෙනස් කරන්න කලින් තමාගේ වැරදි හඳුනාගෙන ඒවානි වැරදි කරගන්න සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක් තනි අංකයට රුපියල් 80ක් ලග්නයක දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක් NLB සුබ දවසක් දවස සුබයි සිහින දිනයි
1: ගත්තොත් සුබම තමයි

0: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: හරිනේ, දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
7: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
7: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් ෆයිල් එක.
8: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඊගෙන්න සර්.
8: Supreme Radio.

0: 89.1 දිවයින පුරා සිසාරා
1: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්තු හරිම දක්ෂයි. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනේ විසේකාර පොඩ්ඩ විශේෂාංගයට ගොඩාක් පොඩිත්තු ලස්සන දක්ෂතා ගොඩාක් ඉදිරිපත් කරලා අපිට එවනවා. මේ ඒ වගේ තවත් දක්ෂතාවයක්.
2: I am Devduetu. It studied Jayoda Early Childhood Development Center. Today, I am going to speak about our water. We need water drinking, washing. Plant and animal need water. Save water for tomorrow.
0: විසේකාර පොඩ්ඩෝ
3: ආර බබා විතරයෙන් එළියට ආවා. අම්මා මගේ කෝකියලා වටපිට බැලුවා. තරාවි ගඟයිනේ පීපි ගෑවා. මෙන්න පුතේ පාරසෝය මම මෙහෙ ආවා.
1: හරිම ලස්සනයි නේද? ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද අපිට එවන්නේ? හරිම සරලයි. ඔයාගේ අම්මට හරි තාත්තට හරි කියලා 0718-893-893 කියන අපේ WhatsApp නම්බර එකට සද්ද නැති තැනකට ගිහින් සින්දුවක් හරි ඔයාගේ නැටුමක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, චිත්‍ර අඳින්න දක්ෂ පොඩිත්තන්ට අපිට චිත්‍රෙවන්නත් අවස්ථාව තියෙනවා. මෙන්න මේ ලිපිණයට තමයි ඔයා ඔයාලගේ චිත්‍රෙවන්න ඕනේ. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. අපි ලෑස්ති ඔයාගේ චිත්‍ර දක්ෂතාත් මුළු ලෝකෙටම එළිදක්වන්න.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් පුරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5 ම උදේ 10ට

0: වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතම් වේදාතර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Super Hits 20 with Hasita.
3: නවයයි එක 89යි 3 සුප්‍රීම් රේඩියෝ
4: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
0: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තන්ට අවස්ථාව තියෙනවා තවත් ලස්සන භාෂා දෙකක් ඉගෙන ගන්න. මොනවද? ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි. තව භාෂා පුළුවන් වෙන එක හරිම වටිනවා. ඒ වගේම භාෂාවක් කතා කරන්න පුළුවන් නම් ඒක ඔයාට හරිම වැදගත්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව වෙනුයි ජපන් භාෂාව වෙනුයි අවුරුද්දේ මාස නම් කරන්නේ කොහොමද කියලා. මේ පළවෙනි කොටස. හරියට අහලා හොඳට ඉගෙන ගන්න ඕනේ. ජනවාරි.
5: ඉචිගත්සු. ඉචිගත්සු. ඉචිගත්සු. ඉචිගත්සු.
6: ජනවාරි.
0: පෙබරවාරි.
5: නිගත්සු. නිගත්සු. නිගත්සු. නිගත්සු.
6: පෙබරවාරි.
0: මාර්තු.
5: සන්ගත්සු. සන්ගත්සු. සන්ගත්සු. සන්ගත්සු.
6: මාර්ච්.
0: අප්‍රේල්.
5: ෂිගත්සු. Shigatsu. Shigatsu. Shigatsu.
6: April.

0: ලොවේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padala gannatu padan ganna satiya dawas pahema udey hatata the welcome show
3: anugrahaya
4: wartha pita wartha kamini koti yate nlb danade tahane lutrayye rupiyal koti 13.9 ata ikma u dawanta supiritaya galaba dimin rathe sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danani dahane bilidi gena obat kotipatiya kuwanna
5: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. අදත් චූටි පොඩිත්තු ලස්සන දේවල් ගොඩක් ඉගෙන ගත්තා, අලුත් භාෂාවන් ඉගෙන ගත්තා. එහෙනම් ඉතින් හෙට හරියටම උදේ 6 වෙද්දි මම එනවා චූටි පොඩිත්තුන්ව හම්බෙන්න. ඉස්කෝලේ යන ගමන් නම් අපි වහන්නේ පරිස්සමට ඉස්කෝලේ යන්න ඕනේ. ගිහින් ඉස්කෝලේ වැඩ හොඳට කරන්න ඕනේ. අම්මලා තාත්තලා කියන දේවල් අහන්නත් ඕනේ. චුට්ටක් සෙල්ලම් කරත් කමක් නැහැ. එහෙනම් ඉතින් සුබම සුබ දවසක්.

0: 89.1 89.3 Supreme Radio
1: අයිබෝන් සුබදෑසනක වෙරවීරෙන් ජීවිතය දිනන් අද සූදනම් වෙන ඔබට අලුත් දවසක් උදා වෙලා තියෙන ඉතින් මේ දවස සියලු වැඩකටයුතු සාර්ථක වෙන සුබ දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් අදත් ඔබට සුප්‍රීම් රේඩියෝ සමග රැඳෙන්න ආරාධනා කරන වෙලාව උදේ 7යි.
2: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි

0: උදහතයි විනාඩී හතයි දැන් වෙලාව සුබදෑසනක් හැමෝටම සුබදෑසනක් චාමර අයිබෝන්
1: අයිබෝන්නිපු අයිබෝවන් සුබදෑසනක් සුබ දවසක්
0: අද ජුනි මාසය කලස්වනිදා බ්‍රහස්පතින්දා ඉතින් මේ සතියත් හරි මිග්මන්ටම ගෙවිල යනෝ ගෙවෙන සතියට ඉතින් අපිට එක එක දේවල් එකතු වෙනවා නේද
1: සුබ පණිවිඩයක් කියන්නද
0: මොකද
1: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා
0: ස්ථාන 14ක් ඉදිරිය කමන්නේ එකකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා
1: නේ එහෙම හරි නේද අපිට සතුරු වෙන්න හේතුවක් අපි හොයාගන්න බෑ ජීවිතේ මොකක් හරි නේද
0: අපිට
1: පොදුවේ 2026 ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තියෙනවලු නවතම ශ්‍රේණිගත කිරීම අනුව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවලු ගෝලීය වශයෙන් 67 වන ස්ථාන හිමි කරගෙන තියෙනවලු සතුරු වෙදින් නේද අපුඩියක් ගන්න අපි නිවන්නේ සාමතරවලයි නේද
0: ඇතුළේ වෙන දේවල් ටික ඉතින් අර අපි කියන්නේ තින් පප්පගම වගේ
1: තමයි අපි අර ගේගිනි පිටට වෙන්නේ නැන්නේ නේද
0: අපිට පොඩි කාලේ තම උගන්ලා දීලා
1: තියන්නේ ඔව් ඔව්
0: ඇතුළේ තියෙන දේ
1: මෙහෙන් යන ටිකක් තමයි හැබැයි තින් ජාතීන් අතර අසමගිරිනේ මම කියන්නේ මේ අපේ පවුල් පන්සල් ඇතුළේ තියෙන අසමගිකන් නේද ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුද්ධමය තත්ත්වයන් නේද මල්ටි බැරල්
0: සමහර
1: ගම් වලට ඇදි මට මතක් වෙන්නේ මේ පරාක්‍රම බාහු රජතුමා එහෙම මම කතාවක් කියලා දෙනුනාට ඒ කාලේ ඔය මේ බුරුම දේශය ආක්‍රමණය කරන්න යන්නේ එහෙම සටන් පුරුදුණු විදිය කම්මල් තිබුණා ඒ වගේ අංගම් පොර තිබුණා සේනා සංවිධානය වුණා හවසට තම පුරුදු වෙනවා තියෙන්නේ සමහර ගම් වලට මේ ඇද්දි එහෙම ඇහෙනව නේද නික සටන් පුරුදු වෙනවා නේනික එහෙම තමයි ඉතින් අඬදමර නැති පවුලක් නැහැ ඉතින් නේද
0: ඒවත් එක්ක ඉතින් අර අපි සතුටින් යන එක තමයි කරගන්න ඕනේ
1: උදේට ප්‍රශ්න අමතකයි
0: ඔව් අනේ
1: රටට යද්දි එහෙම තමයි ඉතින්
0: සාමාන්‍යයෙන් කියනවානේ ප්‍රසංගකේ සින්දුවකුත් තියෙන්නේ ඉතින් බත ඉදෙනකන් විතරයි ඔක්කොම කියලා ඉතින්
1: සමහර ගල් බත උයන්වත් මුට්ටි නැති එකනේ ඇති මුට්ටි අද වෙලා ඉතින් හරි ඉතින් මේ ජීවිත ඉස්සරහට යන්න සුබ දවසක් අද ඇවිල්ලා තියෙන ඉතින් මේ සාමදර්ශකය කියන්නේ ඉතින් ඒක ඉතින් වැදගත් දෙයක් රටක ආර්ථිකය තීරණය කරන රටක සමාජයේ පැවැත්ම හැම දෙයක්ම තීරණය කරගෙන යන එකක් සතරෝති ලංකාවේ වගේ තැනකින් එක සම්බන්ධව අපි ඉස්සරහටත් නේද සාමයෙන් සමගියෙන් ජීවත් වෙමු මෛත්‍රී අවිහිංසාවනේ අපිට පුරුදු කරලා තියෙන්නේ නේද
0: කවදා හරි ජාමර අපිත් මේ අපි ආර්ථික ඔය දර්ශකයන් මොකක් හරි දිනන නම් අපි ඒකෙත් ඔහොම ස්ථාන 14 ක ඉතර ඉහළට ගියා කියලා
1: කියනවා දැන් මේ සතර ඉවර කරනවා මේ බ්ලූම්බර්ග් වගේ වෙබ් අඩවියක් මොන හරි දැම්මුත් IMF ණයගේ වාගන්න බෑ ඔහොම දන්නවා නම් එපා දවසේ හොඳේ හරි ජයවේවා සුබ දවසක් ඉතින් ජාතික රතරා මණ්ඩල අදත් අපිත් එක්ක ඉන්නවා වෙනදා වගේම ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන අවිලා තියෙනවා
0: ඒ වගේම මෙල්වා GI පයිප අපිත් එක්ක එකතුලා ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ මෙල්වා GI බට ඔබ විශ්වාසයෙන් ගන්න කියන එක මතක් කරන ගමන්ම තවත් මතක් කරන්න ඕනේ මෙල් ඩෝල් උනට කැස්සට හිම් විරිසාවට ඉක්මන් සහනය දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මෙල් ඩෝල් ඉතින් මෙල් ඩෝල් අපිත් එක්ක මේ ගමන යන එකතුලා ඉන්නවා
1: එහෙනම් ඉතින් ජයවේවා සුබ දවසක් ඔබේ කරන කෙන වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා මම චාමර
0: එහෙනම් ඉතින් අපි වහන් ඉන්නේ කවුද කියලා කියන්න ඕනේ හරිද කියන්න කවුද ඔබ කියා මින්දහත්සේ 10ට අසනවේතනට වට්සප් මැසේජ් එක කියන්න අපි දැනගන්න ආසයි කවුද අපි වහගෙන ඉන්නේ කියලා
1: අනිවාර්යෙන්
0: අපි ඉන්නවා උදේ 10 වෙනකන් මම නිපුනිකා

ලෝකය වෙනස් කරන්න කලින් තමාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාද

0: మళ్ళీ కరోనాగలు టికెట్ కట్టండి ప్లీజ్.
1: మే අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
2: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
4: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: තුන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
8: ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ ඒජී ජයරත්න බණ්ඩා මහතා.
9: මගේ නම ඒජී ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සම මම ටිකට් එක බැලුවේ ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩක් බලනකොට මට ලස්සන ඉස්සෙම උඳලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
8: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
10: 89.1 89.3 Supreme

0: අදහතයි විඩගේ වෙසතුනයි දැන්වරාව.
1: අදත්තින් කාලගුණේ කියලා තියෙන්නේ බොහෝ ප්‍රදේශවල වහිනවා කියලා වෙනසක් නැහැ හරි.
0: හා.
1: අය අමුතුෙන් ඒ ගැන කියන්න ඕනේ නැහැ ඉතින් දැන් නේද?
0: දැන් ඉතින් උදේ පාන්දර රහස දැක්කාන් පස්සේ හිතා ගන්න පුළන්නේ වහිනවද නැද්ද කියලා. කාලගුණේ දෙපාර්තමේන්තුවෙත් කියලා තියෙන එකම තමයි.
1: අනිවාර්යෙන් අපිට ඉතින් ලෑස්ති වෙන්න වෙලා තියෙනවා ඉස්සරහට ඉතින් එන නියගන් තත්වයට නේ දෙල්නිනෝ තත්වය බලපායි කියලා තමයි කාලගුණංශ කියන්නේ හරි.
0: අපිට පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන දේවල් ටිකක් තියෙනවානේ චාමර. පොඩි කාලේ ඉඳන්ම අපිට පුරුදු කරනවා සාමාන්‍යයෙන් ගෙදර ලයිට්ස් ඔෆ් කරන්න. එතකොට හැමතිස්සෙම ටැප් එක අරගෙන ඉන්න එපා.
1: ගැන අනවශ්‍ය විදුලි පහන් නිමා දවන්න නේද?
0: අනවශ්‍ය අනවශ්‍ය.
1: අනවශ්‍ය. නැත්තම් කරුවලින් නැත්තම් ලයිට් ගන්න ඕනේ ගෙදරට.
0: සමහර නම් එහෙම ඉන්නවානේ චාමර. සමහර මේ ලයිට් ඔෆ් මොනවාද කරන් බිල යනවා කියලා ගෙදර තියෙන එක ලයිට් එකද ඒකත් ඔෆ් කරන් ඉන්න කට්ටිය
1: ඉන්නවා. ඒක ලාම්බුව පතු කරන් ඉන්නවා.
0: එහෙම නෙමෙයි කියන්නේ අනවශ්‍ය විදුලි පහන් ටික නිමා දවන්න. ඊට පස්සේ ආපහු වතුර අනවශ්‍ය විදියට අපතේ යවන්න එපා කියලා කියන සමහරු රෙදි හොදන්නේ චාමර ටැප් එක අරගෙනම නිදි. සමහරු මේ සබන් ගන්න ටැප් එක අරගෙනම තමයි ඉතින්.
1: අනිවාර්යයෙන්.
0: ඒ නිසා එහෙම දේවල් කරන්න එපා. මොකද අපි අනිවාර්යයෙන්ම වතුර පරිස්සම් කරන්න ඕනේ. වතුරත් එක්ක තමයි ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ නේ.
1: අනිවාර්යෙන් අනිවාර්යයෙන්. ඉතින් ඒක ප්‍රධානම කාරණාවක් ඉතින්.
0: දැන් ඔය අපිට ඕන කරන හැම දෙයක්ම පරිස්සම් කරගන්න එපා නේ චාමර. අපි අපේ ජීවිතය පරිස්සම් කරනවා වගේම අපි අපේ ජීවිත කාලෙට මින්න හදාගන්න ගෙදරත් පරිස්සමට හදාගන්න එපා නේ. පරිස්සමට හදාගන්නකොට දැන් ඔය ගෙදරට අවශ්‍ය කරන පඩිපෙළවල් අපි දානවා නම් එහෙම යකඩ පාවිච්චි කළා වානේ පාවිච්චි කළා. එහෙනම් ඉතින් ඒවල ඔය පෑස්සුම් පවා හරිම තිතටම තියෙන්න ඕනේ. මොකද ගෙදරක් හදනවා කියලා කියන්නේ චාමර පරම්පරා ගණනාවකට හදනවා කියන එකනේ. ඔය ගෙදරට පොඩි දරුවෝ එනවා ඉස්සරහට. ඊට පස්සේ ආපහු ඔය දරුවන්ගේ දරුවෝ එනවා. ඔහොම පරම්පරාව ටිකක් දිග් ගැස්සනවානේ. අන්න එතකොට අනිවාර්යයෙන්ම විශ්වසනීය දේවල් අපේ ගෙදරට පාවිච්චි කරලා තියෙන්න ඕනේ. දැන් හිතමුකෝ අපි වෙල්ඩින් වැඩ කරලා පඩිපෙළක් හදාගන්නවා. ඊට පස්සේ ආපහු අත් වැඩක් හදාගන්නවා වෙන්න පුළුවන්. උඩ තට්ටුවක් තියෙනවා නම් ඒකට ඕන කරන දේවල්
1: හදාගන්න ඕනේ. අපි ජනලේ හැපි හිතමුකෝ ග්‍රිල් එක නේද? ජනලේ අපි කැටයම් දාලා හදන්න එක එක.
0: කැටයම් දාලා හදනවානේ. අන්න ඒ දේවල් හරියට හදාගන්න නම් ඔය අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩර් පාවිච්චි කරන්න ඕනේ. මොකද ඒකට හේතුව ලංකාවේ පළවෙනි වතාවට තමයි SLS සහතික කළ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩක් හඳුන්වා දෙන්නේ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. ඔයාට බය නැතුව කීර්තිමත් සන්නාමයක් යටතේ තියෙන මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද අවම ලෝබර අවම දුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිරවද්‍ය සේවාවක් ඔයාට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා.
1: ප්‍රධාන කාරණාව තමයි SLS සහතික හිමි කරගත් පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉතින් ඔයාට වෙල්ඩින් කර්මාන්ත ඉන්න කෙනෙක් නම් හරි ඔයාට තමයි මේ විශේෂණ කියන්නේ. අනිවාර්යෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වලට මාරු වෙන්නේ වෙනස අත්දකින්න. මොකද සමහර ඒවා තියෙනවා ඔයාගේ ආරක්ෂාව ගැනත් ඔයාලට සැලකිලිමත් වෙන්න වෙනවා ගොඩක්. ඒ වගේ ප්‍රමිතියක් නැහැ. කොහෙන්ද එන්නේ කියලා දන්නේ නැහැ. හදන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒක නිසා අපේ රටේ දේශීය නිෂ්පාදනයක් වසර ගණනාවක විශ්වාසයක් එක්ක දශක ගණනාවක ශක්තිමත් බැඳීමක් එක්ක තමයි මෙල්වා ළඟට එන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ අද දවසේ වියදමට හරියන කියාපුම ලොතරැයි එකෙන් මේ ඉතින් අද සම්පත ලොතරැයි ගැන තමයි මතක් කරන්න හදන්නේ. ජාතික ලොතරැයි මල්ලේ තව සුවිශේෂී ලොතරැයියක් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරගන්නවා. එතකොට ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000 කම හිමි වෙනවා ඔබට. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනාගෙන සෙසු තෑගිත් ගොඩක් තියෙනවා දිනා ගන්න පුළුවන්. අද වියදම ඉතින් අද සම්පත තමයි වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා වට ආරාධනා කරනවා අපි.
0: ඒ කියන මතක් කියන ගමන් චාමර තවත් කෙනෙක් ගැන මතක් කරන්න ඕනේ. මේ කෙනා තමයි ඔයාට මේ ඔයාගේ ඔළුවේ තියෙන ලොකුම බරක් නිදහස් කරන්නේ. සාමාන්‍යයෙන් චාමර මේ තියෙන තත්ත්වය හැටියට මාසයක් අපි කෑම ටික එහෙ මෙහෙ කරගෙන කනවා කියලා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. හිතන්නකෝ ගෙදර 4-5 දෙනෙක් ඉනවා නම් එහෙම මේ කට්ටියට අවශ්‍ය කරන දේවල් වෙන වෙනයි. හැබැයි ඉතින් මේ තියෙන තත්ත්වයට අපිට මේ එහෙම වෙන වෙනම කෑම හදලා දෙන්න පුළුවන් කමක් නැහැ. තියෙන එකම කොහොම හරි සමහරකට ගෙදර හැදෙන්නේ චාමර එකමාළුවයි බතුකුයි වෙන්න
1: පුළුවන්.
0: ඉතින් ඒ නිසා මේ අපි වැඩිපුර හිතන්න ඕනේ කොහොමද අපේ වියදම් ටික බලාගෙන ගෙදර අයට හොඳ පෝෂණීය ආහාර වේලක් දෙන්නේ කියලා. ඒකට හොඳම කෙනා තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. කසාගල ග්‍රීන් සුපර් ලෑස්ති ඔයාට අඩුම මුලකට සමා වෙන්න අඩුම මුදලකට අවශ්‍ය හාල් සීනි පිටි පරිප්පු අල ලුණු මෙන්න මේ වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ග්‍රොසරි අයිටම්ස් ලබා දෙන්න. ඉතින් ඒ නිසා දිවයිනි අඩුම මිලට ගන්න යන්න ඔයා කසාගල ග්‍රීන් සුපර් එකට ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනේ මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල.
1: ළඟම ශාඛාවට යන්න තවත් ශාඛාවන් යොහුසුලුව පටන් ගන්න තියෙනවා. ඔයාලට ළඟම නගරයේ මේ ශාඛා ආරම්භ වෙනවා. හරි කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපි දන්න හඳුනන අපේම නිෂ්පා අපේම ආයතනයක්. ඉතින් ඔබට තව වැඩි තොරතුරු දැනගන්න පුළුවන් කසාකල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් 0112 864 012 0112 864 012 කතා කරලා වැඩි විස්තර දැනගන්න. කසාගල ගෲප් ඔෆ් කම්පැනි අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම යන්න. අලුත් තැනක් අඩුම මිලක් ගිහිල්ලා වෙනසක් දකින්න ඔයාම
0: අඩුම මුලකට
1: අඩුම මුලකට නේ මොකද්ද
0: ඔය කල්පනා කරේ මම දෙපාරක් එක වැරද්ද අඩුම මුලකට ගන්න මේක නෙමෙයි මේ ඔලුව කැක්කුම් මෙහෙම තියනවනේ සමහර අයට දැන් මට සමහර කලාට ඔලුව කැක්කුම් හදනවා චාමර උයන්නේ හැම ලඟුණාම පස්සේ එහෙම මට ඔලුව කැක්කුම වාඩි තද්දට හදනවා මට රැට ගෙදර යනකොට එහෙම මේ ඔලුව කැක්කුම ඉන්නේ එහෙම හිතනවා හරි එතකොට හස්බන්ඩ්ලා එහෙම ළඟ තියාගෙන ඉන්න ඕනේ මෙල්ඩෝල් කාඩ් එකක් හොඳේ වයිෆ්ට ඔලුව කැක්කුමයි කියලා කියපු ගමන් දෙන්න
1: අනිවාර්යයි මෙල්ඩෝල් කාඩ් එකක් දීලා නිකන් බොරු කරනවා වගේ නම් ඉතින් බොරුවක් තමයි කරන්නේ නේද
0: එනිසා
1: අඩුන්නේ අයියෝ කියලා එහෙම කිව්වා නම් එහෙම නේද
0: ඔව් එතන බොරුවක්නේ
1: බොරුවක් නේ කරන්නේ
0: ඉතින්
1: මොකද උන කැස්ස සම්ප්‍රතික්ෂාව නේද ඇඟපත වේදනාව ඉක්මනින්ම සුව වෙනවා මෙල්ඩෝල් එකකට ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ පර්ස් එකේ පොකට් එකේ නේද ඔෆිස් එකේ මේසුර අනිවාර්යෙන් තියාගන්න ඕනේ කාඩ් එක
0: සාමාන්‍යයෙන් නිවාඩු දවසර එහෙම මට වැඩිපුර ඔලුවක එක්කම හදනවා සාමාන්‍යයෙන් වැඩිපුරම හදනවා ඉතින් ඒ නිසා මේ කවන්නේ මම ට්‍රික්ස් ටික පොඩ්ඩක් කියලා
1: දෙන්න සමහර ඔලුවක එක්කම වල මේ කෑවහමත් අඩු වෙනවනේ ගැල්ලමයි නේද
0: ඔය එහෙම හේව තියෙනවා ඉතින් වෙනවකට
1: ප්‍රයිස් කෑවම අඩු වෙනවා කොත්තු කෑවම අඩු වෙනවා පුදුම ලෙඩ තියෙන්නේ නේද
0: ඒ සාමාන්‍ය දේවල් චාමර අසාමාන්‍ය දේවල්ට තමයි මෙල්ඩෝල් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අසාමාන්‍යයි කියලා කියන්නේ හේම අසාමාන්‍ය දේවල් කියන්නේ හේම නෙමෙයි. උණ කැසෙන් පිළිසාර හේම ඇත්තටම තියෙනවා නංගා.
1: ගෑනු ගෑනු කොහොමත් අසාමාන්‍ය සමයි. අපි සින්දුවකට යන. දැන් මොකද
0: විරාමයකට යනවා.
1: අපි විරාම ගන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් වෙලාව උදේ 7:30

0: ප්‍රීම් රේඩියෝ
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලිහම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා බෙති දන්න කියන GI box bar. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවා.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දවල් දෙකට
11: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: ඉන්න

89.1 89.3 Supreme Radio.

0: Schlager, the Welcome Show.
1: උදහතයි විනාඩියට 8යි දැන් වෙලාව. අපි ලෑස්ති වෙන්න අද පුවත්පත් සිරස්සර බලන්න. ඒ නිසා අපි මුලින්ම අවධානය යොමු කරන්න අද දවසේදී ලංකාදීප පුවත්පතට.
2: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා අපේ ඉතින් සතුරු හිතන දෙයක් උදේ කිව්වා. ඊට පස්සේ ඔන්න මං කිව්වා ඉතින් අනිවාර්යෙන්. අද ලංකාදීපේ ප්‍රධාන පුවත් සිරස්තලේ වෙන්නේ ලෝක ආහාර වැඩසටහනේ හෙළිදරව්වක් සම්බන්ධයෙන් දුප්පතුන් ලැයිස්තුවට තවත් 1,03,000 එකතු වෙලාලු. තෙල් විදුලිය නැගීමෙන් ජීවන වියදම 11%ගෙන් ඉහළට ගිහිල්ලාලු. ඒ වගේම 59,00,000 කන්නත් නෑ සල්ලිත් නෑ කියලා ලෝක ආහාර වැඩසටහන කියලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි වාර්තා කරලා තියෙන්නේ ලංකාදීපයේ. ඉන්ධන මිල 42%කින් පමණ සහ විදුලිය ගාස්තුව 10%කින් ඉහළ දැමීම හේතුවෙන් ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පුද්ගලයෙකුට දැරීමට සිදුවන වියදම මාස 3ක් තුල 11%කින් ඉහළ යනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන සිය නවතම වාර්තාවෙන් පුරෝකථනය කරලා තියෙනවා.
1: චාම්බර පල්ලෙහා ඉඳන් කල්පනා කළ බලන්නකෝ. පල්ලෙහා ඉඳන් කල්පනා කළා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි හිතන්න පිරිසිදු කිරීමේ ශාස්ත්‍රීය රැකියාවක නීරිලා ඉන්නවා නම් ඒ අයට මාසෙට හම්බෙන ගාණ නිකමට හිතලා බලන්න. ඊට පස්සේ ආපහු නිකමට හිතලා බලන්න පිරිසිදු එකකින් ගිහිල්ලා අපි ආරක්ෂකංශයේ ඉන්න අය කියලා තුමන් කියන්නේ ත්‍රිවිධ හමුදාව නෙමෙයි. එතන ඉහට ආරක්ෂකංශවල සේවය කරන කට්ටිය. එතකොට දැන් ඔහොම ඔහොම ගියත් සමහර වෙලාවට ඒ අයට දෙන පඩියවත් චාම්බර නැහැ ඔෆිස් එකක් ඇතුළේ වැඩ කරන කට්ටියට. එතකොට දැන් අවම පඩිය රුපියල් 30,000 එහා කරන්න කියලා කිව්වා තමයි. හැබැයි ඉතින් එහෙමයි කියලා තවත් සමහර අය ඉන්නවා. සමහර ඒ කියන්නේ මාසෙ දුවා ගන්නවත් නැහැ චාම්බර. ඔෆිස් එකට එන්න විතරයි සල්ලි තියෙන්නේ. ඔෆිස් එකට ඇවිල්ලා ඉවර වෙලා ඊටු ටිකෙන් ඕන කරන ටික අර නිකන් කාලා වගේ පෙනෙන්න වගේ විතරයි ඇත්තටම තියෙන්නේ. මේ වෙලාවේ හැටියට අපිට තියෙන වේදන් ටික හිතා ගන්නවත් බැරි විදියට ඉහළ ගිහින් තියෙන්නේ. සහ හිතනකෝ කෑම කඩයක් කරන කෙනෙක් කියලා හිතන්නේ. දැන් කලින් කෑම ගත්තු ගානට නෙමෙයි දැන් කෑම දෙන්න වෙන්නේ. සහ ඒවට යන වේදන් ටික ඔක්කොම වැඩි වෙලා තියෙන. හිතන්න දැන් සමහර අය ඉන්නවා අඩු මුදලකට කෑම ටික දාලා ටිකක් වැඩි ලාභයක් ලබා ගන්න උත්සාහ කරන කට්ටිය. දැන් යාළට ඒක කරන්නත් හරිම අමාරුයි. ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තියෙන. ඉතින් එහෙව් රටක මේ වගේ දෙයක් නොවුනොත් තමයි ඉතින් පුදුමේ.
2: ඉතින් මේ පුරෝකථන දෙන්නේ නිකන් නෙවෙයි. මේ පුවත් සේවස්තල දාන්න නෙවෙයි දෙන්නේ. ඔව්. මහා බැංකුවට මුදල් කමිටු වලට වගේම පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා. පක්ෂ විපක්ෂ මේ අර්බුදයට ලෑස්ති වෙන්න. දැන් මේ කියලා තියෙන මාස 3කට ඇතිවෙනවත් පුළුවන් කියලා මේ தත්ත්වය. එතකොට මාස 3කට ලෑස්ති වෙන්න රජයට පුළුවන්. අපි බලමුකෝ මොකද්ද වැඩපිළිවෙල ගන්න කියලා නේද? ඔව්. වසර 6ට දරුවන් 260,000කට පාසල් එපා වෙලා කියලා අග්‍රාමාත්‍යාලයේ ප්‍රකාශයක පුටා දක්වලා තියෙනවා. ලංකාදීපේ ළමයින් 267,138 දෙනෙකු ඉක්ුත් 2018 වර්ෂයේ සිට 2024 වර්ෂයේ දක්වා වූ වසර 6ක කාලයේදී පාසල් හැරගොස් ඇති බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. තාම භයානක තත්ත්වයක් මේක ඇත්ත වශයෙන්ම. හරි, වසර 6ට දරුවන්ට මේ විදිහට 267,000කට පාසල් එපා වෙලා තියෙන්නේ. මේ එපා වෙන්න හේතු විවිධ හේතු තියෙනවනේ. එක හේතුවක් නෙවෙන්නේ නේ පුනේ. මේ හේතු අනිවාර්යෙන් හොලා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැක දෙන්න, ඔවුන්ට අධ්‍යාපනය ලබන නිදහස් වටපිටාවක් හදලා දෙන්න, අපි රාජ්‍යයක් විදිහට සමත් වෙන්න ඕනේ. ඉතින් අසමත් රාජ්‍යයක ලක්ෂණයක් තමයි ඉතින් දරුවන්ට ඉගෙන ගන්න එපා වෙලා තියෙනවා කියලා කියන්නේ. දරුවෝ හිතලා ඉගෙන ගන්න නැත්නම් ඒක වෙනම කාරණාවක්. හැබැයි මෙච්චර පිරිසකට
1: දැන් චාමර ගොඩක් වෙලාවට දැන් කොරෝනා තත්ත්වය ආවට පස්සේ ගොඩක් ඒවා සූම් වලට මාරුණානේ. සූම් වලට මාරුණාට පස්සේ දැන් ওই ගොඩාක් දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තේ. ඇත්තටම ඉතින් මේක දැන් මේගොල්ලෝ කියන විදිහට දැන් මීට අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක්නේ. එතකොට ඒ කියන්නේ
2: කොරෝනා වසර 6ක කාලය තුල නේද?
1: සාමාන්‍යයෙන් අපි කියනවා නම් පාස්කු ප්‍රහාරය මේ ඔක්කොමත් එක්කම වෙච්ච දේවල් සහ ඇයි එහෙම එපා වෙන්න හේතුව මොකක්ද? ඒ ඔය කියන විදිහට එහෙම එපා වෙන්න හේතුවක් තියෙන්නේ නැපයිනේ.
2: ඒක කියලා නෑ නේද?
1: දැන් චාම්බර ඇත්තටම පාසල් විෂය නිර්දේශවලට දැන් අපි පාසලෙන් එළියට ඇවිල්ලි වෙලා නිකමට හිතන්න අපි පාසල් ඉගෙනගත්තු ගොඩාක් සමහර දේවල් අපිට එළියට සමහර තැන්වලදී ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. අපි රැකියාවක් කරන්න ගියත් සමහර තැන්වලදී හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ තැන්වලට අපි රැකියා ශ්‍රේෂයට අදාළ කරන දේවලුත් පොඩ්ඩක් දැම්මනම් මං හිතන්නේ මීට වඩා හොඳ දෙයක් වෙයි. මොකද සමහර කෙනාට චාමර සමහර අය කියන්නේ වඩු වැඩ කරන කෙනෙක් දිහා බැලුවොත් එහෙම අප්පු අපිට නම් වැඩ කරන්න බෑ එහෙම කියලා කියනවා. ඒ තැනට පාසල්ම තමයි පත් කරලා තියෙන්නේ. කවදාහරි ටීචර්ස්ලා කියන්නේ ඔළුවට දාන්නේ ඔයා කවදාවත් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ඔයා මෙහෙම වෙන්න ඕනේ කියලා. හැබැයි කවුරුත් කියන්නේ ඔයාට වඩු කර්මාන්තයට ගියත් ඔයා වඩු කර්මාන්තෙන් මෙන්න මේ විදිහට ඔයාට රැකියාවල පොලක් හදාගන්න පුළුවන්. ඔයාට මෙන්න පොලක් හදාගෙන ඔයාට මේ තැනට යන්න පුළුවන්. එහෙම කියන්නේ නැතුව පොඩි කාලේ ඉඳන් හැමෝම ඔයාලට දාන දේවල් ටික තමයි. නෑ, ඔයා අනිවාර්යයෙන්ම අර ලুকু පඩියක් ගන්න ලুকু නම්මුණාම හම්බ වෙන ඒ දේවල් වලට තමයි යන්න ඕනේ කියලා. එතනින් එහාට ගිහිල්ලා තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් කොහොමද ඒ දේවල් ටික බැලන්ස් කරගෙන යන්නේ? ඒ දේවල් තමයි චාමර මං හිතන්නේ විශේෂ නිර්දේශ වලට වැඩිපුරම ඉන්න ඕනේ. වඩු කර්මාන්තයෙන් ගියත් එහෙම නැත්නම් මැටි කර්මාන්තයෙන් ගියත් මුකින් ගියත් සල්ලි හම්බ ගන්න පුළුවන් විදිහ ටික මොනවාද? එතකොට ඒ දේවල් වලින් කොහොමද අපි ඉස්සරහට යන්න ඕනේ? අපි මනුස්සකම තියාගෙන ඒ දේවල් ටික කරගන්නේ කොහොමද? ඔන්න ඔය දේවල් ටික අපි අනිවාර්යයෙන්ම විශේෂ නිර්දේශ වලට අතුරත් කරන්න ඕනේ. හැබැයි ඉතින් තාම මේ දේවල් අතුරත් කරන්නේ නැහැ. ලිංගික අධ්‍යාපනය අතුරත් කරන්න බැරි රටක කොහොමද ඉතින් ওই දේවල් ටික අතුරත් වෙන්නේ නැහැ.
2: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. සමයට වද දුනාද සොයන්න පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වර්තමාන ජූලි 1 වෙනිදාට පෙර උසාවිය නියෝගයක් තියලා මේ තියනවා මේ ගේන්න කියලා.
1: හ්ම්
2: හ්ම්. බලමුකෝ ඉතින් වද දීලාද නැද්ද කියලා ඉතින් නේද? ඊයේ දවසේ අපි දැක්කා අට්ටාලණන් ගලවන ගියා නේද? තව තියෙනවද මන්ද? පුටු බිදාදී රජයේ මුදල් අවභාවිත කළයි චෝදනා. දකුණේ හිටපු මහයමති ශාන් විජයලාල් රිමාන්ඩ්. පුටු මේස මොනවද? ටකරං. ටකරං කියන තහඩු ඈ. ඊට පස්සේ සාරි. එතකොට සිල් නැඳුම්. තව මොනවද මතක් කරන්නේ?
1: සුදු ඇඳුම් නැද්ද?
2: ගැබිනි මවරුන්ට අවශ්‍ය කරන මොකක්ද අර ඒ අවශ්‍ය කරන මේ බබලනාවන් ඕනි කරන බේසන් අනම්මන ඒවා. ඕනේ ඡන්ද කවුල බෙදු නේද? සාරිත් බෙදලා දිනවා සමහර මන් දන්න කට්ටිය.
1: මම සාරි සාරි
2: ඡන්ද ගන්න සාරිත් බෙදලා
1: තියෙන්නේ. ඒ කියන්නේ සාරියකට එහෙම ඡන්දයක් දෙන මිනිස්සු දන්නේ.
2: සාරිය හොනවද නිපු ඒ දවස්වල මේ අපි ඔය මත්පැන් වලටත් මේ දුන්නනේ නේද? පාසුක ප්‍රහාරයට සලේ ඉස්ලාම් මන්තවාදීන් මෙහෙवला සති 3කට කලින් මේගමුවේ පල්ලිවල තොරතුරු සොයලා වද දෙන කතාව බොරු මහජන ආරක්ෂක ඇමති කියයි කියලාත් වාර්තා කරලා
1: තියෙනවා.
2: ওই දින තමයි අද ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. යෝෂිත 16 දා අල්ලස් කොමිසමට එනවලු එන්නලු තියෙන්නේ එනයි ඉද දන්නේ නැහැ. සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය නතර කරයි. තව විශාල සත්‍යග්‍රහයක් තිබුණේ නේද?
1: අනේ වන්දන්නේ අනේ.
2: යුක්තිය ඊට වෙන්න ඕනේ මිනිස්සුන්ට අසාධාරණ කොතනකවත් වෙන්න බෑ. ඒක නිසා ඉතින් පංචපුද්ගල විමර්ශන මණ්ඩලයක් පවත්වලා තියෙනවා. අපි එතන යමු දිනමෙන පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අවධානය යොමු කරන්න.
1: දිනමෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදියට තියෙනවා දකුණු හිටපු මහයමති ශාන් රිමාඩ් බැසිල්ට යලිත් වරින්තු කියලා තියෙනවා. සංචාරක ප්‍රවර්ධන මුදල් වලින් මැතිවරණයට ටී-ෂර්ට් 10,000ක් ගහලා කියලා තියෙනවා. හරිනේ මම 10,000ද? හරිනේ හරිනේ ගාන කිව්වා
2: 10,000.
1: ඔව් 10,000ක් ගහලා.
2: උට වැඩි වුණත් අඩුණක් නෑ. අපි දන්නේ නෑ කවුරු කරාද කියලා. ඉතින් ඒක ටී-ෂර්ට් නම් තිබුණා. ඉතින් කාගේ සල් වලින් ගැහුවත් දන්නේ
1: නෑ. ඒ වගේම තමයි පාස්කු දින ප්‍රහාරයට සලේගේ සම්බන්ධය පොලිස් ඇමති මැතිසභයේදී හෙළි කරයි. සලේගෙන හොයන්න පංචපුද්ගල මානසික වෛද්‍ය මණ්ඩලයක් කියලාත් සඳහන් වෙනවා. වෙනදට අපි අහන්නේ පංචපුද්ගල ත්‍රිපුද්ගල කමිටුවක් කියලා. දැන් කියන්නේ පංචපුද්ගල මානසික වෛද්‍ය මණ්ඩලයක්.
2: ඔව් මේ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශය තමයි ඊට පස්සේ උසාවියට දාන්නේ. හරි ඊට පස්සේ තවත් වාර්තා කරලා තියෙනවා දවසේදී දිනමින පුවත්පත
1: කොටුවේ සත්‍යග්‍රහය නවතී කියලා තියෙනවා. පාස්කුදා ප්‍රහාරයට අල්ලන්න එපා කියලාත් සඳහන් වෙනවා. CID ද?
2: SDIG.
1: සමාවෙන්න.
2: වරුණගෙන් රීඩ් පෙත්සමක් කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් වාර්තා කරලා තියෙනවා හම්බන්තොට වරායින් කෝටි 25ක බදු පොල්ලක් කියලාත් වාර්තා කරලා
1: තියෙනවා.
2: පදේ සිදුවීම. එළිනා තත්ත්වයේ දැඩිමේ ශ්‍රී ලංකාවට තවමත් නියගයක ලක්ෂණයක් නැහැ. හැබැයි ඉස්සරහට තියෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන අපිට ලෑස්ති වෙන්න කියලා තියෙනවා ඒකට. විශේෂයෙන්ම මම දැක්කා සමහර අංශ සඳහන් කරලා තියෙනවා අපිට මුහුදු ජලයේ පිරිපහදු පවා කරගන්න වෙයි. එහෙම වුණොත් ඒවට සූදානම් වෙන්න කියලා. දැන් නම් කියන්න එපා කලින් කිව්වේ නැහැ කියලා. හරි. දැන් ඉඳන්ම කියලා තියෙන්නේ.
1: මාස ගානක ඉඳන් කියලා තියෙන්නේ. මාස ගානක කියනවා.
2: අපි දන්නේ නැහැ. අපි ළඟදී පත් උනේ අනු ඕවනම් කියන්නෙන්න එපා ඊට පස්සේ.
1: මොකද හැමතැනකටම වැඩපිළිවෙලක් තියෙන්න එපයිනේ.
2: ඔව් අනිවාර්යයෙන්. අනිත් එක මේ හැමදේම දේශපාලන අධිකාරියටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. රාජ්‍යාංශ තියෙන එක වෙනුවෙන්. නිසා ඉතින් මේ වෙලාවේ ඒකට සූදානම් වෙන්න වෙනවා. දැන් පැහැදිලිවම කියලා දෙනවා අපිට බවුසර මදි හැමුණොත් බවුසර ගන්න. ඒවට ලෑස්ති වෙන්න. එතකොට මුහුදු ජලයේ පිරිපහදු කරන්න අපිට පිරිපහදු අවශ්‍ය වෙයි. මොකද ඒවා හැමදේම සූදානම් කරගන්න කාලි තියෙනවා සහ අපිට සල්ලි තියෙනවනේ මහා ඩංගාරේ. ඒවා ගන්න වෙයි. ඉතින් මිනිස්සු ජීවත් වෙන්නේ නැතුව කොහොමද අපි රටක් ඉස්සරහට යන්නේ? විමල්ට වාරණ නියෝගයක් මෝදි ඉතිහාසගත වෙයි. ජනපති අනුරගින් සුබවැතුම් කියලාත් වාර්තා කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියට කතා කරමු. ඩෙංගු පැතිරීමේ අවධානම වැඩි වෙයි. 1079කට රතු නිවේදන, 711කට නීති පියවර කියලාත් වාර්තා කරලා තියෙනවා. තමන්ගේ වතු අවට පරිසරය සුද්ධ පවිත්‍ර කරගන්න කියලා තමයි කියන්නේ නඩු දානවා. ඉතින් මේවා තද නීති ගැනලා තමයි දැන් ක්‍රියාත්මක කරන්න වෙලා
1: තියෙන්නේ. එහෙනම් එතනින් ඉවරයිනේ.
2: ඔය විදිහට තමයි අද ප්‍රධාන පුවත් සිරස්තල දෙක වාර්තා කරලා තියෙන්නේ. ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරන්නේ ජාතික පුවත්පත් දෙකක්.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති එකට විරාම ගිහින් යන්න වෙලා මතක් කරන්න උදේ 7:48.

0: ඉංජිනේරුව විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: පෙරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
2: සුවබර අඟහරුවාදා.
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
2: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර දේලාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
2: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට
9: 89.1 89.2

0: උදහතේ විනාඩි 53යි දැන් බලාව මතක් කරන ලෑස්ති වෙන්න NLB ධන නිධානය ගැන. ඔයාව කෝටිපතියෙක් කරන්න බලාගෙන ඉන්න NLB ධන නිධානය බලාගෙන ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ. විශේෂම දේ තමයි චාමර මේ මාසේ, ඒ කියන්නේ මැයි මාසේ 29 වෙනිදා, සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගයක් කඳ උඩරට ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ NLB ධන නිධානයට.
1: වැඩියෙන් ගන්න මොහොත වලට අවස්ථා ගොඩක් තියෙනවා. කෝටිපතියෙකු වෙන්න පුළුවන්, 20 ලක්ෂපතියෙකු, 10 ලක්ෂපතියෙකු වගේම තමයි දැන් විශේෂ අවස්ථාවක් ඔයාලට හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවද ඔයාලට හිමි කරගන්න පුළුවන්. දශක 6කට වැඩි කාලයක් රටටම සංවර්ධනය අරගෙන එනවා. ජාතික ලොතරැය මණ්ඩලය ඉතින් ඔබ ගන්න මේ ටිකට් එකේ මුදලින් රජයේ ඒකාබද්ධ අරමුදල ශක්තිමත් කරන්න සෝෂාල දායකත්වයක් ලබා දෙනවා. කෝටි ගාණක හීන හැබෑ කරගන්න ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය වැඩි වැඩියෙන් ගන්න කියලා වාට කියන්නේ. ඒ නිසා තමයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දැන් ඒක මතක් කරන අතර චාමර අද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවානේ. ජාතික ලොතරැයි මණ්ඩලයම තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. පහුගිය දවස් ටිකේම දින පුරා එකතු කළා ප්‍රදේශ කිහිපයක නැද දවසේදී ඒ චෙක්පත් ලබා දීමේ කාර්යය සිද්ධ කරනවා. ඒ කියන්නේ අද ඉතින් මූණේ හිනා එකයි, හිනා කටයි. ඉතින් ඒ කටට අද දවසේදී ත්‍යාග ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පහුගිය අඟහරුවාදා දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය තුළ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේදී සුපිරි ත්‍යාගලාභියකතුළු ප්‍රථම ත්‍යාගලාභින් 22 දෙනෙකුට රුපියල් 3,88,00,000 වටිනාකමින් යුත් චෙක්පත් ලබා දුන්න චාමර. මුදල් චෙක්පත් තමයි බෙදා දුන්නේ. ඉතින් ඒකින් නැවතුනේ නෑ ඔවුන් සූදානම් වෙනවා. අද දවසේදී මහනුවර සහ අනුරාධපුර නගර තුළදී සුපිරි සහ ප්‍රථම ත්‍යාගලාභි ජයග්‍රහක ජයග්‍රහිකාවන් වෙනුවෙන් මුදල් චෙක්පත් ප්‍රදානය කරන්න. මහනුවර නිර්මාණෝත්සව ශාලා පරිශ්‍රයේදී අද දවසේදී පැවැත්වෙන මේ ප්‍රධානෝත්සවයේදී වාසනාවන්ත ජයග්‍රහකයන් 13 දෙනෙකු අතරේ රුපියල් 4,77,00,000 වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය සිදු කරන නියමිතයි. හිතන්න වාසනාවන්ත ජයග්‍රහක 13 දෙනෙක් අතරේ රුපියල් 4,77,00,000 චාමර. එච්චර ගාණක් දෙනවා. ඊට පස්සේ අනුරාධපුරයේදී තියෙනවා
1: අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ අසල පරිශ්‍රයේ පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වාසනාවන්ත ජයග්‍රාහකයන් අතරේ රුපියල් 1,45,00,000 වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය
0: කරනවා.
1: දිනින් දින තනින් තන රට පුරාම වාසනාව බෙදෙන ලොතරැයි ලෝ ප්‍රමුඛ ආයතනයක් විදිහට ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙක් බිහි කරලා තියෙනවා. හිතන්නකෝ නේද ඉතින් කොච්චරනම් වයසනාවන්තයෝ බිහි කරලා තියෙනවද කියලා.
0: මම මේ කල්පනා කරේ චාමර මේ මිනිස්සුන්ට අද මොන වගේ දෙයක් හිතේද කියලා. ඒ කියන්නේ තමන් ලබව මේ ලබාගත් සුපිරි ත්‍යාගලාභි ත්‍යාග ටික ඔක්කොම ටික ගන්න එපයිනේ.
1: ඔව් අනිවාර්යයෙන්.
0: ඒ කියන්නේ අද ඒවා හරියටම දෙනවා. තමන් ගත්තා තමන් දෙනවා ඒක.
1: අනිවාර්යයෙන්. දැන් ජාතික ලොතරැයි මේ කෝටිපතියන් බිහි කරන අතර නිකන් ඉන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රාර්ථනා වෙන්නේ වැඩි වැඩියෙන් අපේ රටේ මිනිස්සුන්ට උදව් කරන්න. ඒ විතරක් නෙමෙයි, රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා වෙන්න පුළුවන්, ඒ වගේම ශ්‍රම වාසන අරමුදල, මේ වගේ සියලු මංශවලට දායකත්වයක් සපයනවා. ඒ කියන්නේ අපේ රටේ සෑම අංශයකටම ඍජු වක්‍ර දායකත්වයක් ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය. හරි, ඔබ මම ගන්න මේ පුංචි මුදලින් තමයි මේ හැමදේම ජාතික ලොතරැයි මණ්ඩලය කරන්නේ. ඒ තරම් කළමනාකාරීත්වයක්, ඒ තරම් වෙහෙසක් දක්වන ඔවුන් අපේ රටේ මිනිස්සුන්ට වාසනාව උදා කරලා දෙන්න මිලියන ගණනින්, කෝටි ගණනින්, ලක්ෂ ගණනින් මුදල් තෑගි හිමි කරගන්න. තවත් ඉතින් ඔයා ප්‍රමාද වෙන්න එපා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් ගන්න. මතක තියාගන්න, වාසනාවට කියන එකම නම තමයි NLB කියලා කියන්නේ.
0: ඒ වගේම තමයි රුපියල් 40කින් වාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්කම තියාගෙන වෙන වෙන දේවල් පස්සේ ගිහිල්ලා වාගේ ජීවිතේ වලේ දාගෙන ඉන්නේ නැතුව හොඳම දේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් ගන්න එක. එහෙම නැත්නම් ඉතින් අර කූරු ගණක් අතර තමයි ඉන්න වෙන්නේ. වෙන වෙන දේවල් ටික අර කෙටි ක්‍රම හොයන්න ගිහිල්ලා එහෙම යන්නේ නැතුව ජාතික ලොතරැයි මණ්ඩලෙන් අර නීත්‍යානුකූලව නීතිමේ විදියටම ඔයාට පුළුවන් කෝටි ගාණක් වාගේ කරගන්න.
1: අනිවාර්යයෙන් එහෙම උත්සාහ කරන්න අනිවාර්යයෙන් හැම කෙනෙක්ම.

0: අලුත් පැයක් ඔබලා උදෑසනටයි විනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැපය කරලා වාසනාවේ වෙලාව මතක් කරේ.
2: වාර්තා පිට වාර්තා කබලි කෝටි 8 NLB දනරිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: හොඳයි විනෝදියටයි දැන් බලව අපේ දෙවෙනි පැයට තමයි මේ ඇවිත් තියෙන්නේ. දෙවෙනි පැයෙන් මතක් කරන්නම් ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලේ ඔයා ගාව ඉන්නවා කියලා. මොකද සමහරක් කලාවට සමහරුන්ට අමතක නානේ චාමර, පහු වුණාට පස්සේ මතක් වෙන්නේ ගත්තේ නෑනේ
1: කියලා. ගන්නම් කියලා හිටියා ගන්න මතු ගුණානේ කියලා.
0: ගන්න මතු ගුණානේ කියලා එතන. ඊට පස්සේ තින් අපරාධ දා දවස වල හම්බ වෙන්න තියෙනවා නම් එහෙම ඒකත් වාර නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒ දවස් මිස් කරගන්න එපා. හරිද?
1: ඒ වගේම තමයි ශක්තිමත් බැඳීමක් එක්ක මෙල්වා RB500 ශක්තිමත් වාහනේ කම්බි අපිත් එක්ක ඉන්න. ඉතින් ඔයගේ නේද ඉදිකිරීමක් කරනවා නම් අනිවාර්යෙන් මෙල්වා නාමයේ තියෙනවාද කියලා බලන්න.
0: එහෙනම් අද අපි ඇවිදින්න යනවා.
1: අදත් අපි යමු නේද ලස්සන තැනකට ගිහිල් එන්න.
0: එහෙනම් ඉතින් අපි යමු ඇවිදින්න. අපිට ඉතින් හැමදාම ඇවිදින්න යන්න ඕනි කියලා දෙයක් නැහැ. හැබැයි නිවාඩුවක් හම්බ වෙච්ච වෙලාවට අතේ මුදල් එහෙම සරුවට තියෙනවා නම් ඔයා පොඩ්ඩක් ඇවිදින්න යන්න. මොකද ඒකෙන් වාගේ හිතයි එතකොට මනසයි දෙකටම සහනයක් හම්බ වෙනවා. මොකද අපි ඉන්නේ ඒකාකාරී වටපිටාවක. ඒ ඒකාකාරී වටපිටාවෙන් මිදිලා අපි ටිකක් සෝබාදහමත් එක්ක, එතකොට සෝබාදහමත් එක්ක ලං වෙලා කරපු අලංකෘත නිර්මාණවල එහෙම රසවින්දනය අපි ලබා ගන්නව නම් අනිවාර්යයෙන්ම අපිට වෙනමම හැඟීමක් දැනෙනවා චාමර. අපි ඔළුව නිදහස් වෙනවා.
1: අනිවාර්යෙන් අද ට්‍රැවල් විත් සුප්‍රීම අපි යන්නේ කුවේණියගේ නිජ බිම හොයාගෙන.
0: කුවේණියගේ නිජ බිම?
1: කුවේණි නායිකාවක්නේ ප්‍රාදේශීය වශයෙන් ගත්තාම නේ. ඉතින් කුවේණියගේ නිජ බිම සම්බන්ධයෙන් විවිධ තොරතුරු තියෙනවා. හැබැයි කුවේණියගේ පියාය රාජකම් කළ පියාට අයත් රාජධානිය එහෙම කියමුකෝ ප්‍රාදේශීය පාලකයන් උන්. එතකොට ඒ පාලනය කරපු බල ප්‍රදේශයට තමයි අපි යන්නේ. කුවේණියගේ පියා හඳුන්වන්නේ නිපු මේ බම්බ කියලා.
0: බම්බ
1: සමහර තැන්වල බම්බා රජු කියලාත් තියෙනවා, සමහර තැන්වල බම්බ රජු කියලාත් තියෙනවා. මේවා ලිඛිත මූලාශ්‍රවලට එහා ගියපු අපේ එතනින් එහා තව තියෙන දේවල්. ලිඛිත මූලාශ්‍රයක් ආරම්භ වෙන කලින් අපේ තොරතුරු මේ තියෙන්නේ. එතකොට මේ කුවේණියගේ පියා වුණු බම්බා රජතුමා රජකම් කළ භූමියට තමයි අපි යන්නේ. මේ අපි යන්නේ මාතලේ ගහවලට.
0: මාතලේ
1: ගලේ වෙල බම්බාව රජමහා විහාරයට තමයි අපි යන්නේ. බම්බාව රජමහා විහාරය කියලා කිව්වහම මේ නම හැදිලා තියෙන්නේ මේ නායකයා එහෙම නැත්නම් කුවේණියගේ පියාගේ නමින් තමයි මේ නම හැදිලා තියෙන්නේ. ඒතොර මාතලේ ගලේ වෙල පාරේ තමයි තියෙන්නේ. කියන්නේ ගලේ වෙලට ගිහිල්ලා ගලේ වෙල මාතලේ පාරේ පොඩි දුරක් ඇද්දි මේ විහාරස්ථානයට යන්න පුළුවන්. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් භූමියක් තමයි මේ භූමිය. මොකද වලගම්බා රජතුමා සොලීන්ගෙන් පලා ඇවිල්ලා සැඟව සිටි භූමියක් විදිහට මේ බම්බාව රජමහා විහාරස්ථානයේ ගල්ලෙන් කීපේ හඳුන්වනවා. ඉන්පසු එතනදී සේනා සංවිධානය කරා කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. මේ ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් ගත්තාම පැරන්නු කියන කාරණාවක් තමයි මේ කුවේණියගේ පියාහා සම්භවයක් තියෙනවා සහ දැඩිමන්ද දේවිදහා දෙවියන් සම්බන්ධ ලොකු විශ්වාසයක් තියෙනවා. අදරත් බම්බාව රජමහා විහාරයට ගියාම දේවාල හතරක් තියෙනවා. එතන ප්‍රධානම දේවාලය තමයි දැඩිමුන්න දෙවියන් කියලා කියන්නේ. ඒ වන්දනාමාන කිරීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ ඒ වගේම මෙතන අර මම කියපු ප්‍රාදේශීය පාලකෙක් විදිහට කුවේණියගේ පියාගේ ඉතිහාස කතා ගොඩක් මේ ප්‍රදේශයේ වටපිටාවේ සැඟවිලා තියෙනවා නිබු. එහෙනම් ඉතින් ගොඩක් දුර යන්න නැහැ. ඉතින් ඔයා ඒ පැත්තේ යනවා නම් යන්න පුළුවන්. තාමත් ගල්ලෙන් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි නටබුන් විදිහට තවත් විහාරාංග ගණනාවක් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. හරිද? දැන් මේ භූමිය තුළ විශේෂම දේ තමයි මේ මම කියපු ඉතිහාස කතාව ඇතුළේදී ගලේ බණ්ඩාර දෙවියන් අහලා තියෙනවානේ. ගලේ බණ්ඩාර දෙවියන්ගේ විශ්වාසය දැඩි ලෙස මෙතන තියෙනවා කියලා මේ ප්‍රදේශවාසීන් විශ්වාස කරනවා. මොකද ගලේ බණ්ඩාර දෙවියන් මේ යක්ෂයින් හා සම්බන්ධ පැවතගෙන එන කාරණාවක් තියෙනවා කියලා ප්‍රදේශවාසීන් කියනවා. ඒ නිසා අදටත් ගලේ බණ්ඩාර දෙවියන් වෙනුවෙන් මේ ප්‍රදේශයේදී විවිධ විදිහේ පුද පූජා පවත්වනවා. මං අර කියපු දේවාල සතරට මේ ගලේ බණ්ඩාර දේවාලයත් ඇතුළත් වෙනවා. ඒ වගේම විශාල ඇසළ පෙරහැරකුත් මෙතන තියෙනවා. ඇසළ මංගල්‍යයක් තියෙනවා. ඒ සංවිධානය කරනවා විශාල පෙරහැරක්. ඉතින් ඒක නිසා මේ දඹුල්ලට යනවනම් ඔයා කුරුණෑගල පැත්තේ ඉඳලා යනවනම් අනුරාධපුර පොළොන්නරුව ඔය වගේ යනවනම් දඹුල්ල පහු කරලා ඉතින් අනිවාර්යයෙන් යන්න පුළුවන් තැනක් මේක. මේ දැන් වලගම්බා රජතුමා සේනා සංවිධානය කරලා එතනින් පසුව මෙය අපේ අපි දන්නවා අපිට විවිධ ආක්‍රමණ ඇවිල්ලා අපේ රටේ වෙහෙර විහාර ගොඩක් ගරා වැටෙන තත්ත්වයට පත් වුණා. ඉන් පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් තමයි නැවත මේ විහාරය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරලා
0: තියෙන්නේ.
1: නැවත මේ විහාරය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරලා මේ පෙරහැර මංගල්‍යම් පවත්වන්න පවා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමයි මුලපුරලා තියෙන්නේ. ඉතින් කුවේණියගේ ඉතිහාසයේ සොයාගෙන නේද යක්ක පරපුරේ මිනිස්සු හොයාගෙන යන ගමනක් තමයි ඉතින් බම්බා රජමහා විහාරය කියලා කියන්නේ. ඒ නිසා බම්බා රජමහා විහාරයට ගිහිල්ලා කුවේණිය ගැන ටිකක් තව තොරතුරු හොයාගෙන ඒ යක්ක විමානයට ගිහිල්ලා ඉතින් එන්න කට්ටිය නේද?
0: එහෙනම් ඉතින් අද අපගේ හරිම ලස්සන තැනකට විශේෂයෙන්ම පුරාවෘත්ත කතා රසක් හැංගවිලා තියෙන තැනකට.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් වෙලාවක හැවිදින්න ඇවිදලා හැබැයි මතක ඇතුව අපි මේ වීඩියෝ එක දානවනේ. වීඩියෝ එක දානකොට වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ඒකට ඔයා ගියපු තැනේ ෆොටෝ එකකුත් දාන්නනේ.
1: අපි අතීතය රැක ගන්න ඕනි. මහගමසේකරත් කියලා තියෙන්නේ හෙළව් හෙළ රුහිර පොළොවට පොහොර කර රකිව් දිවි දෙවැනි කොට උපන් බිම කියලා. හරි. ඒක නිසා අපි මේ අපේ රටේ දේවල් රැකගෙන මතු පරපුරට දායාද කරන්න ඕනේ මේ සංස්කෘතිය මේ ඉතිහාසය තින්නේ.
0: සමහර අය අහනවානේ ශාමන අපි ඕව ඉගෙනගෙන මොනා කරන්නද කියලා. ඇත්තරම කිව්වොත් එහම අපි ඒව ඉගෙනගන්නේ වෙන මොකටවත් නෙමෙයි. අපේ ලංකාවේ අභිමානය අපේ හිත ඇතුලේ ජනිත කරව ගන්න සහ ඒ අභිමානය ඉස්සරහට අරන් යන්න ඕන නිසාම තමයි මේවා අපේ ලංකාව මේ අපේ රට කියනක අපේ හිත ඇතුලේ තියෙන්න ඕන නිසාම තමයි අපි මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ලංකාවක් ඉතුරු කරන්න කාටවත් හිතේ නෑ චාමර.
1: මේකින්ද මං ආයෙත් කියන්නේ හෙළව් හෙළ රුහිර පොළොවට පොහොර කර රකිව් පැරණි උරුමය දිවි දෙවැනි කර නේද? මේවා ඉතින් අපිට ආයෙ හදන්න පුළුවන් දේවල් නෙවෙයිනේ.
0: එහෙනම් අපි හදාගෙට විරාමයකට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න.

0: nuevi hay ecran a su nuevi hay tuna. Supreme Radio.
1: ලෝකය වෙනස් කරන්න කලින් තමාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක් තනි අංකයට රුපියල් 80ක් ලග්නයට දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක් NLB සුබ දවසක් දවස සුබයි සිහින දිනයි
1: ගත්තොත් සුබම තමයි

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පල
1: ඔයන්නේ පඬිතු නෝන
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
1: හදමු
3: මම මේ GI box board කරන්න ආවේ
1: දෙන්නම් කොහොඳ වර්ගයේ
3: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar
4: මෙන්වා බෙති දන්න තියෙන GI box bar
5: මහරජ උත්තමයා මාන්සේ රාජ සභාවට සැපත් වෙන වග
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
9: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දහවල් දෙකට

0: weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සින්සුනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. ජීවිතේට සිහින තියනවා NLB

0: ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී, මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතනවා තමන්ට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන්ට හිතෙන ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉතින් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුනොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාහරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාකම.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3

0: උදෑසනින් විනාඩි 27යි දැන් බලවව.
1: කොමාරි මේ ලබන 15 වෙනිදා සිට ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක වෙනවලු දිවයින පුරා.
0: ඩෙංගු මර්ධන සතියක්.
1: ඔව්. එතකොට දැන් කට්ටිය ලෑස්ති වෙන්න දැන් දැන් ඉදම්ම නේද වත්ත පිටියේ සුද්ධ වෛද්‍ය කරගන්න. මොකද මේ වැඩේ කරන්න ඔබට දඩ ගහලා ආණ්ඩුව සල්ලි හොයන්න නෙවෙයි.
0: ඇත්තටම ශාමර අපි කල්පනා කරන්නේ දැන් හිතන්නකෝ අපි දේවල් නවත්තන්නේ අපිට මේ දඩ කන්න වෙන නිසා. එහෙම නැතු ඇත්තටම අපි පරිස්සම් කරන්න ඕන නිසාවත් ඒ නිසා නෙමෙයි අපි මේ දේවල් කරන්නේ ටක් ගාලනවා කියලා දැනගත්තකම ඔක්කොම අස් කරන්නේ. අපෝ දඩයක් කන්න බෑ උසාවියකට යන්න බෑ එහෙම කියලා හිතලානේ ඉතින් ඔය ටික අස් කරගන්නේ.
1: ඔගේ පළවෙනිම කාරණාව තමයි නෙපු අර කතාව ඉතින්. පැණිමාරක ගහට හෙන ගහලා තියෙනවා නම් ආයේ මඩුළු ගෙනවත් ගෙඩි ගෙනවත් බහලා වැඩක් නැහැ.
0: නෑ.
1: නේද? ඒක නිසා ඉතින් අපේ වෙලා තියෙන්නේ අපේ කඳ හානි වෙලා තියෙන්නේ ගහේ නේ. ඒක නිසා ඒ අතුපතර හැමෝ තැනම ඒ විකෘති තමයි මේ යන්නේ. ඒක නිසා එක තැනක් විතෙන් කරලා ගෙනල්ලා මේ ප්‍රශ්නෙන් විරිමුක්ත කරලා ගෙනල්ලා මේක විසඳන්න බෑ. ඉතින් ඒක නිසා මේක මේ සමස්ත දේහේම ගැටලුවක්
0: තියෙන්නේ
1: නේද? ඒකටත් මෙහෙම වැඩ හරියන්නේ නැහැ. ඉතින් කරන්න වෙන නිසා කරනවා හරි. දැන් මෙතනින් පස්සෙත් ඔය වැඩේම ආයෙත් කරනවා නම් නේද? ඒක ප්‍රායෝගික නෑ. ඒක නිසා ඉතින් නගර සභාවලට ප්‍රාදේශීය සභාවලට මුළු නුගේගොඩම තියෙන්නේ කුමාදින ඌරේ හතරේ නම් ওই ප්‍රශ්නේ විසඳන්න බෑ නේද? ඔයා කෝනේ කොහොම කිව්වත් බෑ. කොච්චර මිනිස්සු පිරිසුදුකම රැකගෙන හිටියත් ඕක කරන්න බෑ. මොකද මහමඟට කානුවලේ පද්ධති අවහිර වෙන්නේ ගොඩක්ම මහමඟ තියෙන කුණු කැලිකසල නිසා.
0: දැන් ශාමර මේ දවස් දෙකේ මේ යම් කෙසේ තැනක කානු සුද්ධ කිරීමක් කරලා තිබ්බා. කානු ටික සුද්ධ කරලා තිබ්බා. කානු ටික සුද්ධ කරලා කානුවේ තිබ්බ පස් ටිකයි ඒ අවට තිබ්බේවයි මිකලොන් දාලා තින්න පාරට.
1: පාරට.
0: එතකොට දැන් ගියේ පාර තින ටික අස් කරන් යන්න ඕනේ. ඒක
1: උඩට පාර නිකන් රිවස්ටන් වගේ දැන් නේද? කඳු කඳු කඳු කඳු.
0: දැන් සාමාන්‍යයෙන් චාමර පේමන්ට් එකක් තියෙනවානේ. දැන් ඒ තැන පේමන්ට් එකක්වත් නැහැ.
1: ඔව් සාමාන්‍ය පේමන්ට් තමයි අපිට තියෙන්නේ.
0: ඔව් ඒ කියන්නේ
1: සංකේතාත්මක පේමන්ට් නේ තියෙන්නේ.
0: අනුතර මෙහෙම සංකේතාත්මක පේමන්ට් එකක් අතතර නැහැ චාමර. එහෙම එකකුත් නැහැ.
1: එතකොට ඒක මහවැලිගංගේ වැලි ගන්න යන වගේ එකක් තමයි තියෙන්නේ නේද?
0: වැලි ගන්න යන එක හොඳට තාර පාර තියෙනවා. තාර පාර තියෙනවා. ඊට පස්සේ ওই කුණු ටික එහෙම්මම තියලා තියෙනවා. ඒ කියන්නේ ඒ පස් ටික තියෙනවා නිකන් හරි ඒ මනුස්සෙක් ඒ පැත්තෙන් නේ අපිට කියනවානේ වම් පැත්තෙන් දකුණු පැත්තෙන් යන්න කියලා. නිකන් හරි ඒ පැත්තෙන් යන්න කියතේ මේ මනුස්සයාගෙන් වැරදිලා හරි ඉස්සරහෙන් දැක්කොත් එහෙම හයියෙන් වාහනයක් යනවා කියලා පණින්න වෙන්නේ කානුවට තමයි ජාමර. වෙන තරක් නෑ
1: යන්නේ.
0: ඒ මිනිසුන් වෙනම් පේමන්ට් එකක් දාලා ඒ පාරේ යන්න තියලත් නෑ. පොඩ්ඩක් ඔය බොරපණ පාරේ හිම ගියා පස්සේ හොයාගන්න පුළුවන් ඒ දේවල් ටික.
1: ඔය ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවනේ පුයිතු. පේමන්ට් එකේ වාහන නවත්තන එකත් කරනවනේ අපි නේද? කඩේ අධිකාර මහත්තයා හිතාන ඉන්නේ පේමන්ට් එකේ මහත්තයාගේ
0: කියලා.
1: ඒ මහත්තයා ඒක ඇතුලේ මොනවද පවුලේ කතා කරන්නේත් එතෙන්ද ඇවිල්ලා විතකන්නේත් එතෙන්ද ඇවිල්ලා නේද? තේ බොන්නේත් ඒ කුඩට ඇවිල්ලා. ඒක නිසා තමයි මම අර කිව්වේ සමස්ත දේහයේම ප්‍රශ්නයක් මේ තියෙන්නේ. හරි අපි මතක් කරන්න ඕනේ තවත් කාරණා ටිකක් තියෙනවා නේද?
0: මතක් කරන්න ඕනේ මෙල්වාජීයි බට ගැන. මෙල්වාජීයි බට කියලා කියනවා අනිවාර්යයෙන්ම විශ්වාසෙන් නාගේ ගෙදරට වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානෙට වෙන්න පුළුවන් ඕනම තැනකට විශ්වාසෙන් ගන්න පුළුවන් දෙයක්.
1: අනිවාර්ය විශ්වාසය සහතිකයි කල්පවත්ම සහතිකයි නේද? දශක දෙකකට වැඩි මෙල්වා සම්මානයත් එක තමයි වාට මේවා ලැබෙන්නේ.
0: දැන් ගිය මාසේ 29 වෙනිදා කියලා කියන්නේ කන්ද උඩරට රාජධානියට වාසනාව අරන් ආපු මාසයක්. විශේෂයෙන්ම එක පුද්ගලයෙක්ට කෝටි ගානක දෙනුමැදීමක් ලබා දුන්නා. ඉතින් එයාගේ ජීවිතේ වාසනාව මත කරන්නේ NLP දන නිධානය මේ මේ يعني මේ අවුරුද්දේ මේ මාසේ 29 වෙනිදා සූදානම් වුණා. දැන් ඕකට තෑගි ලබා දීම සිද්ධ කරනවා.
1: අනිවාර්ය රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි තෑගයක් තමයි ඔහු ලබා ගත්තේ. දශක 6කට වැඩි කාලයක් රටරම වාසනාව කියලා දුන්නු. ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති දන නිධානය ලොතරැයි ගන්න. කෝටි ගානක දිනුම් අවස්ථා තියෙනවා. කෝටිපතියෙක් වෙන්න පුළුවන්, 20 ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්. වගේම සුපුරුදු තෑගිලට අමතරව දැන් ඔයාට සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් දීපණාවක් අරගෙනවිල්ලා
0: තියෙනවා.
1: හරි හීන දිනා ගන්න, කෝටි ගානක මුදල් තෑග ලබා ගන්න අනිවාර්යයෙන්ම ජාතික මහා ධන සම්පත දන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න.
0: වැඩි වැඩියෙන් ගන්න ඕනේ. හරිද? දැන් ඒ අතරේ මතක් කරන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. සාමාන්‍යයෙන් අපිට අපේ දේ කරගන්න විශ්වසනීය දෙයක් ඕන නිසාම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් හොඳම දේ චාමර, දැන් සමහර අය ඉන්නවානේ වෙල්ඩින් කර්මාන්තයෙන් හොඳට මුදල් හම්බ කරන. ඒ හොඳට මුදල් හම්බ කරන හැමෝගෙම ඇහුවොත් එහෙම රහස මොකක්ද කියලා යාළ කියන්නේ මම මගේ වැඩේ පිළිවෙලට කරලා දෙනවා. මම ආපහු එයාලට කියලා මේ දොස් අහගන්න වැඩ කළා නෑ. මම ඒ වැඩේ නිමා ගණනාවක් තියලම තමයි එන්නේ. මම එකට පාවිච්චි කරන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා ගොඩක් කට්ටිය කියනවා. ඉතින් ඒක තමයි යාලගේ රහස. හොඳම නිෂ්පාදනයක් ලබා දෙනවා නම්, හොඳම සේවාවක් ලබා දෙනවා නම්, ඔවුන් අනිවාර්යෙන් පාවිච්චි කරලා තියෙන්නේ වෙල්ඩින් වැඩවලට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්.
1: ඉතින් ඔයත් විශ්වාසයෙන් යුතුව ගන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් දශක දෙකක විශ්වාසයක් සමග මෙල්වා නාමයෙන් තමයි ඔබ ළඟට එන්නේ. නිෂ්පාදන කටයුතු වලදී අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. අවම ලෝගෝ දුම් විමෝචනය අවමයි. ඒ වගේම බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිරවද්‍ය වෙල්ඩින් සේවාවක් වට ලබා ගන්න පුළුවන්. වැදගත්ම කාරණය තමයි SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. මෙල්වා නම තියෙනවා නම් ආයෙතින් හිත හිතින්න දෙයක් නැහැ නේද? බල බල ඉන්න දෙයක් නැහැ. ගිහිල්ලා ඔයාගේ කර්මාන්තය කරගන්න හොඳම ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි ලෑස්ති ඒකේට විරාමයකට යන්න.
1: වෙලාව මතක් කරනවා නම් උදේ 8:32යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ආ, ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: ආ මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම්කො හොඳ වර්ගයක.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බෝඩ්.
5: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තමනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: පෙරලිකාර සඳුදා.
7: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
6: සුවබර අඟහරුවාදා.
8: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
6: හැඩකාර බදාදා.
9: ඔයා කොච්චර දේවලාල හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
6: රසපිරි බ්‍රහස්පතින්දා.
10: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
11: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
12: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ද ඇසල තියන්නේ.
13: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
13: මේ ඔක්කොටම සතියේ දින 5ම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහනෝනේ.
4: 89.1 89.3
14: සුප්‍රීම් රේඩියෝ.

0: සමහර මිනිස්සු තමයි තමාෂාවර. හා කිව්වොත් කතාවට ටක් ගාලා ගන්නව අරගෙන ඉවර වෙනන්නේ. අපි ගාව තියෙනවා රුපියල් 250 ඉඳන් දේවල් හොඳේ. රුපියල් 250 ඉඳන් ඔයාලට දේවල් ගන්න පුළුවන් රුපියල් 100 ඉඳන් තියෙනවා සමහර දේවල් කියලා කියනවා. හැබැයි තේ ඇතුළේ ගියාට පස්සේ 100 ඉඳන් ගන්න තියෙන්නේ හී හී හී. අර නිකන් ග්‍රෑම් 50ක් රුපියල්
1: 100 ඉඳන් උලක් తీර තමයි.
0: ඒ වගේ දේවල් තමයි කියන්නේ. ඉලිනම් කියනවා චුට්ටක් චුට්ටක් කෝ යනකම් බලලා අපි ගාව අඩුවට තියෙනවා එන්න කියලා කියනවා. ඇතුළේ ගියාන් පස්සේ අඩුවට තියෙන ඉතින් අර ග්‍රෑම් 100 රුපියල් 100ක් වගේ තමයි. ඉතින් ග්‍රෑම් 100ක් දෙම ඊට වඩා අඩුවෙන් එහෙම තමයි තියෙන්නේ.
1: අපේ තාම නෙපු සමහර මාකටිං මේ මොකක්ද ඒවට කියන්නේ අපි මේ කරන උපක්‍රම තියෙන්නේ අර පොලේ උපක්‍රම ටිකන තියෙන්නේ නේද? පාරට විල කෑ ගහනවා.
0: කෑ ගහනවා.
1: කොටු එහෙම ගියාම ඇදලා ගන්න කඩවල් ඇතුළට. නේ?
0: කොටු එකක් කොහොමද චාමර අනිවාර්යෙන්ම ඉතින් අර පංචිකාවට ගියා වගේ තමයි.
1: ඔව් දැන් අර ස්ටේෂන් එකට වගේ යන බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් ස්ටෑන්ඩ් එකට වගේ මේ අපි කෝච්චි කොටුවට වගේ යනවා නම් එහෙම ඇදලා ගන්න හොටල් ළඟින් ඒ ඇතුළට.
0: මම කල්පනා කරේ ඇත්තටම මේ උගුලු ගොයිට වඩා හොඳ නැද දැන් ওই තැනම තියෙනවානේ අඩුවට මයික් එහෙම ගන්න අඩුවට මයික් එකක් ගන්න බෆල් එකක් එහෙම ගන්න පුළුවන්
1: අපි දැන් මාකටිං ගැන දන්නේ නැති වුණත් තේරෙනවනේ හරි කරදරයි කියලා ඒක නේ දැන් අනම් මිනිස්සු හැමෝටම දැස් පේන්නේ නැත්නම් කවන්නේ නැහැ පේනවා ෂෝකේස් වල තියෙන මොනවද ඒ හෝටල් ටික එහෙම තියෙනවා තියෙනවනේ අපිට නේද ඔව්
0: පේනවා
1: ඇදලා ගන්නකොට හරි නෑ ඉතින් ඒක නේද
0: දැන් ඔය හැබැයි මේකනේ ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දැන් මුලින් එළියට පෙන්නන්නේ රුපියල් 100යි ඇතුළට ගියාන් පස්සේ ඒක 1000ක් වෙලා තියෙනවා අපි මේ මෙහෙමයි කියලා කියනවා ඊට පස්සේ ඔන්න මුලින් චුට්ටක් බට් ටිකක් තිබ්බාන් පස්සේ මෙහෙම ඊට පස්සේ ආපතව හොද්දා තිබ්බාන් පස්සේ ඒක 250යි තාපව මෙහෙම තිබ්බාන් පස්සේ අන්තිමේදී කෑමක රුපියල් 1000ක් විතර වෙලා තියෙනවා කොහොම හරි වෙන වෙන තැන් වලට ගියාන් පස්සේ තේ ප්‍රශ්න තමයි එළියෙන් පෙන්නන්නේ රුපියල් 100 ඉඳන් තියෙනවා වගේ ඇතුළට ගියාන් පස්සේ 100ට ගන්න මොකුත් නැහැ 100න් එහා ඔක්කොම අර 100 එකතු වෙලා 500ට වගේ ගන්න අන්න එහෙම දේවල් තියෙන්නේ
1: අනිවාර්ය අනිවාර්ය
0: අපිට ඕඩර් කරන දේවල් ටික ගන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ ඔය බොරු ඩිස්කවුන්ට් දෙන්නේ නැති ඇත්තම ඩිස්කවුන්ට් දෙන එතකොට හරි ප්‍රමිතියට තියෙන ඒ වගේම අපේ අතේ තියෙන මුදලට ඇති තරම් අරන් එන්න පුළුවන් අපේ අවශ්‍යතාවයට හරියන දේවල් තියෙන තැනක් වෙන්න පේනි චාමර සමහර තැන් වලට අපි යන්නේ මොනා හරි හාල් පිටි සීන්ටියක් ගන්න හැබැයි අපි එළියට එන්නේ මේ ඒ ටික අරන් නෙමෙයි ඊට වඩා වෙන මොනා හරි අරගෙන එහෙම නැතුව අපිට අවශ්‍ය වෙන දේවල් ටික ගන්න අපි දැනගන්න ඕනේ අපිට හොඳම තැනක් හොයා ගන්න
1: ඒක නිසා තමයි ඉතින් ඔයාලට කියන්නේ කසාග ග්‍රීන් සුපර් දැන් ඇවිල්ලා තියෙනවා අලුත් තැනක් වුණාට අඩුම මිලක් සහ විශ්වාසනීයම තැනක් තමයි කසාග ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඉතින් ඔන්න සීග්‍රීන් ව්‍යාප්ත වන සුපිරි වෙළඳසල් ජාලයක අලුත් අත්දැකීම විඳ ගන්න ඔයාලට පුළුවන් කමක් තියෙනවා. මේ අත්දැකීම ඔයාලට නිකම්ම නිකන් අත්දැකීමක් නෙවෙයි නේද? විශ්වාසදායක වගේම අඩුම මිලට වගේම ප්‍රමිතිගත බහන්න තමයි කසාග ග්‍රීන් සුපර් එකෙන් ඔයාලට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. සීනි වෙන්න පුළුවන්, හාල් වෙන්න පුළුවන් නේද? පිටි වෙන්න පුළුවන්. මේ වගේ ආනායනික දේවල් පවා වුණත් ඍජුවම තමයි මෙයාලා ගෙනල්ලා අපිට ලබා දෙන්නේ.
0: ෂැම්පු වර්ග වුණත් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සබන් වර්ග වුණත් ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට ඕන කරන්නේ මොකක්ද? ඒ හැමදේම ඔයාට ගන්න පුළුවන් කසාගෙන ග්‍රීන් සුපර් එකෙන්. ඔයාට තැන් තැන් වල අතනින් පොඩ්ඩක් අරගෙන මෙතනින් පොඩ්ඩක් අරගෙන එහෙම කඩවල් ගාන යන්න ඕන කරන්නේ නැහැ. කසාගෙන ග්‍රීන් සුපර් එකේ ඔක්කොම ටික තියෙනවා. අඩු ගානට ගන්න. දැන් අපි යනවා චාමර හාල් ගන්න අඩුවෙන් තියෙන තැනකට. ඊට පස්සේ ආපහු මේ ෂැම්පු අනම්මනම් ක්‍රීම් ටික ගන්න තව අඩුවෙන් තියෙන තැනකට යනවා. එහෙම තැන් තැන් වලට යනවානේ. හැබැයි එහෙම යන්නේ නැතුව සාගරේ ග්‍රීන් සොප් එකට ගියාන් පස්සේ හාලුත් අඩුයි, පාම් පිටිත් අඩුයි, සීනිත් අඩුයි, ඔය ෂැම්පු වර්ගත් ගන්න අඩුයි. ඒක ඔක්කොම ගණන් ගඩුවට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. අනික මේ අතරමැදි නැති නිසා අපෙන් අමතර ගානක් එකලුම් ගන්නෙත් නැහැ. ලූණු වලින් දැම්ම හොඳ විදිහට අපිට ගන්න පුළුවන්.
1: ගන්න පුළුවන්. ඉතින් ශාකා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනේ මුල්ල නාරම්මල ගම්පොල. තවත් ඉතින් ශාකාවන් ඔබට ළඟම නගරේ යොහුසුණු ආරම්භ වෙමින් තමයි තියෙන්නේ. ඒ නිසා මේ අලුත් අත්දැකීම විඳ ගන්න කසාගල ග්‍රීන් සුප් එකට යන්න අලුත් තැනක් අඩුම මිලක්.
0: ඒකන මතක් කරන ගමන් අපි යහම මේ සින්දුවා.

0: 91 89 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාව

0: ベーターでモーニングショーへか。
1: The Welcome Show。
2: ඔතන වෙයි විනාඩියටයි දැන් බලාව අපි අවසාන පැයට තමයි යවෙ තියෙන්නේ. සමහර මනුස්සු දේවල් මහන්සි වෙලා හොයාගත්ත නිසා තමයි චර්ම රඳා පිට සමහර අසනීප වලට බෙහෙත් තියෙන්නේ. එතකොට සමහර දේවල් වලට උත්තර තියෙන්නේ අනේ නිසාම තමයි. ඒ වගේම තමයි මෙල්ඩෝල් හොයාගත්ත නිසා තමයි අපිට ඉක්මන් සහනය ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ.
3: අනිවාර්යෙන් ඉතින් අපි වේදනාවන් කැක්කුම් වලට නේද ප්‍රබල සහනය සලසන මෙල්ඩෝල් අනිවාර්යෙන් ගන්න කියලා මතක් කරනවා. වගේම තමයි ජාතික ලොතරැය මණ්ඩලය අපිට අපේ අනාගතයට පාර හදලා දෙන ජාතික ලොතරැය මණ්ඩලය ගැනත් විශ්වාසෙන් අපි ටිකට් ගහමු වැඩි වැඩි.
2: දැන් අපි අනාගතය හදාගන්නකොට චාම්බර මේ අපිට හම්බ වෙන්නේ ලේසි පාරවල් නෙමෙයිනේ. ලේසි පාරවල් හම්බෙන කට්ටියත් ඉන්නවා. තමන්ගේ ජීවිතේ ගමන ලේසින් යන පුළුවන් කට්ටිය ඉන්නවා. හැබැයි ඒසයට 90ක් දරාටම සිද්ධ වෙන්නේ හරි අමාරු ගමන් ටිකක් යන්න. කෙනෙක් හිටියා ඔහුට තිබ්බ මේ ශාරීරික අඩුපාඩු චාමර. ඒ වගේම මුදල් ප්‍රශ්න තිබ්බා. දුෂ්කර අමහිරි ළමා කාලයක් තිබ්බා. හැබැයි තමන්ගේ එකම හීන දිනන්න ඔහුට පුදුම උත්සාහයක් තිබ්බේ. ඔහුට පුදුම කැපවීමක් කරන්න පුළුවන්කම තිබ්බා. ඔහු ඒක කරා. ඒ තමයි අද වැද්දි ලෝකයේම දන්න හොලිවුඩ් සටන්කාමී සිනමාවේ නොමකෙන සලකුණක් තියපු සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටලෝන් කියලා කියන්නේ චාමර. ඔහුට පුළුවන්කම ලැබුණා ඔහුගේ තියෙන අපහසුතාවයන් එහෙම නැත්නම් විකෘතිතාවයන් මගහැරගෙන තමන්ගේ ජීවිතේ මුළු ලෝකයක් මාදිරිය කරන කෙනෙක් බවට පෙරලා ගන්න. ඇයි මොකක්ද ඔහුගේ විකෘතිතාවය බැලූ බැලමට ඒක පේන්නේ නැහැ කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. නිකන් හරි දැන් ඔබ සර්ච් කරනවා නම් සිල්වෙස්ටර් ස්ටලෝන් කියලා ඔබට සමහරක් විට මොකක්ද කිසි අඩුපාඩුවක් නැහැ නේ කියලා පේන්න පුළුවන්. ඇත්ත. ඔහුගේ මූණෙන් ඒ අඩුපාඩු ඒ තරම් පේන්නේ නැහැ. මොකද ඔහු දැන් ඔහුගේ රංගනේ, ඔහුගේ කතා විලාසය, ඔහුගේ හිනාව නිසාම ඒ හැමදේම මග අරගෙන තියෙන්නේ. ඔහු නළුවෙක් විතරක් නෙවෙයි අධ්‍යක්ෂකවරයෙක් වගේම තිර රචකයෙක් විදියටත් දැන් ශ්‍රේෂ්ඨයේ පෙනී ඉන්නවා චාමර. මේ දේවල් ළඟා කරගන්න ඔහුගේ ජීවිතයක ගොඩක් සටන් කරන්න උනා. 1946 ජූලි මාසේ 6 වෙනිදා උපත ලබද්දී වෛද්‍යවරුන් අතින් සිද්ධ වෙච්ච අතපසු වීමක් නිසා ඔහුගේ මුහුණේ වම්පසේ කොටසක් කොටසක ස්නායු පද්ධතියේ අක්‍රීයතාවයක් ඇති වුණා චාමර. ස්නායු ටිකක් කැඩිලා එතකොට පොඩි විකෘතිතාවයක් ඇති වුණා. ඔහුගේ මුහුණ චුට්ටක් ඇද වුණා. හැබැයි මුහුණේ ඇදයට වඩා චාමර ඔහුට කතා කරද්දී ගොත ගැහෙන්න පටන් ගත්තා. කතා කිරීමේ අපහසුතාවයක් නැති වුණා. ඉතින් එතනින් එහාට ඔහුගේ මුහුණේ ස්වභාවය වගේම කතා කිරීමේ අපහසුතාවය ඇති වෙන්න පටන් ගත්තා. ඔහුට පාසල් වේදේ කට්ටිය අපහාස කරන්න ගත්තා. ඔහුගේ දෙමාපියන් නිතරම රණ්ඩු වුණා චාමර. ඔහුට වයස 11 දී දෙමාපියන් දික්කසාද වෙනවා. සොරකම් නිවාසවල පවා ඔහුට ඉන්න සිද්ධ වෙනවා. පස්සේ මවත් සමග ඔහු ජීවත් වුණත් සිල්වෙස්ටර්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම සහ ඉගෙනීමට තිබ්බ දුර්වලතාවයන් නිසා පාසල් 14කින් පමණ ඔහු වාස් කරනවා. ඔහුට තිබ්බේ ඒ වගේ ළමා කාලයක් චාමර. වදහිංසා, අපහාස මේ දේවල් දරා ගන්න බැරි වුණු සිල්වෙස්ටර් අවුරුදු 15 ශක්තිමත් වෙන්න බරයි සිලීම. එතකොට ශරීර වර්ධන ව්‍යායාමවල නිරත වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සිනමාවට රංගනයට ආශා කරන්න පටන් ගන්න ඔහු මෙන්න මේ කාලේදී. මේ කාලේ ඔහුට හිතෙනවා මම සිනමාවට ගියා නම්, මම රංගනයට ගියා නම් මට අනිවාර්යයෙන්ම මගේ ගමන යන්න පුළුවන් කියලා ඔහුට හිතෙන්න පටන් ගන්නවා. කාලය ගෙවිලා යනවා චාමර. කාලය කොහොම ගෙවුණත් ඔහුට තියෙන ආර්ථික අපහසුතා නම් අඩු වෙන්නේ නැහැ. ඔහුට ආර්ථික අපහසුතා දවසින් දවස වැඩි වෙනවා. ඒ වගේම තමයි රංගනෙට පිවිසෙන්න තියෙන උවමනාවත් ඔහු කවදාවත් අතහැරියේ නැහැ. මේ සිල්වෙස්ටර් හිටියා චාමර මේ සුරතලෙක්. සුරතල් බලුපැටියෙක් තමයි ඉන්නේ. එයාගේ නම තමයි මේ බට්කස් කියලා කියන්නේ. කොහොම හරි මේ මොහු බුල් මැස්ටිෆ් වර්ගයේ කියන මේ හරි ලස්සන සුනකෙක් චාමර. කොහොම හරි මේ බට්කස් කියන සුරතලත් එක්ක හරි සතුටින් හිටියා. මේ එක තැනකදී සිල්වෙස්ටර් කියනවා තමන්ගේ ජීවිතේ දුකේදී වගේම සතුටෙදී හිටපු එකම පුද්ගලයා. එහෙම නැත්නම් ඉතින් එකම කෙනා තමයි ඔහුගේ ජීවිතේ හිටපු එකම කෙනා මේ බට්කස් කියලා. ඇත්තටම කිව්වොත් එහෙම බට්කස් කියන්නේ සිල්වෙස්ටර්ගේ හොඳම යාළුවා. හැබැයි ඉතින් ඔහුට බැරි වෙනවා බට්කස්ට කෑමවත් හරියට දෙන්න. මොකද ඒක කරන්නවත් ඔහුට කෑම ගන්නවත් අතේ සල්ලි තිබ්බේ නැහැ. පුදුම ආර්ථික අපහසුතාවලින් තමයි ඔහුට පෙරෙන්න සිද්ධ වුණේ. බඩ්ගස් බඩගින්නේ දුර්වලලා මේ යනවා බලන්න බැරි නිසාම ඩොලර් 40කට වෙනත් පුද්ගලයෙක්ට ඔහු විකුණන්න තීරණය කරනවා. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔහුගේ ජීවිතේ හොගතු අමාරුම දේ තමයි මේ ඔහුගේ ආදරණීය සුරතලා තවත් කෙනෙක්ට විකුණන එක. චාමර වෙන කරන්න දෙයක් නෑ. මේ සුරතලාගේ ඉස්සරහා අනාගතයේ වෙනුවෙන්ම තමයි කමක් නෑ යා කාල බිරහල් සතුටින් හරි ඉඳීනි කියලා හිතලා මේ බඩ්ගස්ව තවත් පුද්ගලෙක්ට විකුණන්නේ. කොමහරි මේ කාලෙම ඔහු ලියනවා රොකී චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ විදියට ඔහු රඟපාන්න හිටියත් සමහර ඔහු ඒ කියන්නේ ඔහුගේ වටේ තමයි මේ ප්‍රධාන චරිතය හදාගන්නේ. හැබැයි ගොඩක් අය කියනවා චිත්‍රපටය මම ගන්නම්. හැබැයි ඔයාව නම් ගන්න බෑ ප්‍රධාන චරිතයට කියලා. මොකද මොහු ගොත ගස්සනවා. හරියට කතා කරන්න අමාරුයි. ඉතින් ඒ නිසාම බෑ ඔයාව නම් ගන්න හරියන්නේ නැහැ මේකට.
3: අධ්‍යක්ෂකවරුන රිස්ක් එකක් ගන්න බෑනේ නේද?
2: ගන්න බෑනේ. මොකද ලොකු ගාණක් යට කරනවා. ඉතින් ඒ නිසා බෑ කියලා කියනවා. ඒ නිසා අපි මේ චිත්‍රපටය විතර ගන්නම් ඒකට අදාළ කරන මුදල් ටික දෙන්නම් කියලා කියනවා. හැබැයි මේ සිල්වස් තීරණය කරනවා නැහැ. මම එහෙම කරන්නේ නැහැ. මේකේ ප්‍රධාන චරිත වෙන්න ඕනේත් මම. මේ කතාවත් මගේ. ඒ නිසා මම මේ කතාව විතරක් වෙන කාටවත් දෙන්නේ නැහැ. ගන්නව නම් මාවත් එක්කම ගන්න ඕනේ කියලා. ඊට පස්සේ එක්කෙනෙක් තීරණය කරනවා හරි කමක් නැහැ අපි හනම් ඔබවත් ගන්නම්. හැබැයි අර වෙනදාට දරන ගානට වඩා අඩුවෙන් අපි ඔබට දෙන්නේ. ලොකු ගානක් දෙන්නේ නැහැ කියලා මේ කොහොම හරි මේ කතාව රොකී කියන කතාව ගන්නවා. මේ කතාව ගත්තට පස්සේ මූට් දැන් අත්තිකාරම් මුදලක් හම්බ වෙනවා චාමර. මොහු මේ අත්තිකාරම් මුදල අරගෙන ගිහිල්ලා මුලින්ම කරන්නේ තමන්ගේ ආදරණීය සුරතලාව තමන් ගාවට ආපහු ගන්නක චාමර. හැබැයි ලේසි වෙන්නේ නැහැ. මොකද ඔහු විකුණපු කෙනා කියනවා නෑ මම මෙයාව දෙන්නේ නැහැ ඒ ගානට. ඔබට ඕන නම් මට වැඩි ගාණක් ගෙවන්න වෙනවා කියලා. එක එක තැන්වල එක එක ගණන් සඳහන් වෙනවා චාමර. කොහොම හරි මොහු ඩොලර් ගානකට ආපහු මිලදී ගන්නවා. සමහර කියනවා මේ ඩොලර් 15,000ක් විතර ගියාලු. තව සමහර තැන්වල තියෙන ඩොලර් 3,000ක් විතර ගියාලු. කොහොම හරි මේ වගේ සැලකිලි මුදලක් ගෙවලා ආපහු බඩ්ගස්ව ගන්න ඔහුට පුළුවන්කම ලැබෙනවා. අවසානයේ සිල්වෙස්ටර් බඩ්ගස්වත් තමන්ගේ චිත්‍රපටවල සමහර තැන්වලදී චාමර තියෙනවා. රොකී චිත්‍රපටය බලලා තියෙනවා නම් රොකී චිත්‍රපටයේ සිල්වෙස්ටර් ඇවිතන් යන තැන් දෙක තුනක් තියෙනවා චාමර. ඒ තැන් දෙක තුනේ මේ සුරතලත් ඒ කියන්නේ බඩ්ගස්වත් ඇවිතන් යනවා. ඉතින් ඒ වගේ තැනකට එන්න පුළුවන්කම ලැබුණා පොඩි කාලේ අමාරුකම් වලින් තමන්ගේ ජීවිතේ අමාරුම තැන් පහු කරගෙන ආපු සිල්වෙස්ටර්ට. අද මේ වෙද්දී ඔහු වැටිපුරම ගානක් අය කරන හොලිවුඩ් සිනමාවේ අතිශය දැවැන්ත ලුවෙක් වෙලා ඉවරයි චාමර. ඔහුගේ ජීවිතේ සාර්ථක වෙලා ඉවරයි. ඔහුට මොන අපහසුතා තිබ්බත් ඔහුට පුළුවන්කම ලැබුණා අමාරුවෙන් හරි නෑ මට අරමුණක් තියෙනවා මම නළුවෙක් වෙනවා ඒ තැනට යන්න. ජීවිතේ අමාරුම තැන් පහු කරගෙන ඔහුට පුළුවන්කම ලැබුණා ලෝකෙ මාදරය කරන ලෝකෙ මාදරය ලබන හරිම සුන්දර මනුස්සයෙක් විදියට ඉස්සරහට එන්න.
3: අනිවාර්යෙන් ඉතින් ධෛර්යය තියෙනවා නම් උත්සාහය තියෙනවා නේද යකාටවත් මිනිස්සු නවත්තන්න බෑ ඉතින් නේද? සක්කරයාගේ පුතා වයිමටවත් බෑ කියලා අපි කියන්නේ නේද?
2: කාටවත් බෑ. එහෙනම් ඉතින් අපේ කතාවත් එක්කම යනවා සින්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්න. ඔයත් ඒ වගේ වෙන්න ඕනේ හරිද? මිනිස්සු අපේ අපහසුතාවලට එහෙම නැත්නම් අපේ ශරීරවල තියෙන එක එක දේවල් වලට විහිළු කරයි කතා හදයි ඔයාට බෑ කියලා කියයි. හැබැයි ඔයා එහෙම වෙන්න එපා. ඔයාට මොන අඩුපාඩුකම් තිබ්බත් ඔයාගේ උත්සාහය තියෙනවා නම් අනිවාර්යයෙන්ම කවදා හරි මිනිස්සු ආපහු ඔයාට ඔළුව නවයි.

0: Ikre a su novia internet. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magiyanda. Magiyanda.
1: ලෝකය වෙනස් කරන්න කලින් තමාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු ධානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක.

0: දේ වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතා බෙදා තුර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
1: Tempo Town
0: with Ashi.
1: 89.1 89.3

0: දරමයි විරාජ විසේ 6යි දැන් වෙලාව.
1: ඔව් දැන් මේ ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව දිවයින පුරා පළාත් පාලන ආයතනවල මේ ක්‍රියාත්මක කරන සනීප ආරක්ෂක පහසුකම් වැඩි දියුණු කරන්න කැබිනට් අනුමැති හම්බෙලා තිනවා. අර අපි උදේත් කිව්වේ ඉතින් මේ නගර සභාවකට ලොරි හතරක් තියාගෙන ඉතින් රටේ කුණු ප්‍රතිචක්‍රීකරණ සහ කැණි කැලි කසල ක්‍රමවත් බැහැර කිරීම වැඩි කරන්න බෑ නේද? දැන් නාගරික ප්‍රදේශවල පොදු මහජනතාව සහ සංචාරකයන් සඳහා සනීප ආරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් තමයි ආරම්භ කරනවා කියලා තියෙන්නේ. කුමරි මේ රුපියල් මිලියන 327ක ප්‍රතිපාදන යටතේ තමයි රජයේ මේ වැඩේට අත ගහනවා කියලා තියෙන්නේ මූලිකවම. තවත් ලොකු මුදලක් ඕනි වෙයි ඔකට.
0: මන්න කියන්නේ චාවර දැන් ඔය මේ අපේ ඉන්නවනේ පිරිසුදු කරන මහත් මහත්මීන් ටික ඉන්නවනේ. එයාලටත් මොනා හරි දෙයක් ඒ කියන්නේ ආසාවෙන් වැඩ කරන්න පුළුවන් විදිහට දේවල් ටිකක් කරා නම් ඊට වඩා තවත් මේ ලස්සන වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව අපි දකිනවා චාම්බර සමහර අය වැස්ස කියලා බලන්නෙත් නෑ, තද අවුව කියලා බලන්නෙත් නෑ. හරි මහන්සි වෙලා ඒ නගර අලංකරණය පිරිසිදු කිරීමේ වැඩ ටික හරි ලස්සන පිළිවෙලට කරනවා චාම්බර. ඉතින් ඒ අයට තව තවත් ආසාව වැඩි වෙන්න ඒ අයට එක්කෝ සහන දීමනාවක් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මාසෙට හොඳම කට්ටිය වෙන්න පුළුවන්. එහෙම මොන හරි දේවල් අතට සිද්ධ වෙනවා නම් මං හිතන්නේ මීට වඩා ඒගොල්ලොන් හරි කැපවීමෙන් වැඩ ටික කරයි දැනුත් කරන කැපවීමෙන් නැතුව නෙමෙයි. මොකද ගොඩාක් පැතිවල අපි දැකලා තියෙන දැන් කොළඹ විශේෂයෙන්ම ගත්තොත් එහෙම කොළඹ සමහර දැන් ඒ මිනිස්සු සුද්ධ කරනවා චාමර. හැබැයි ඉතින් වැඩේ කියන්නේ උදේට ඇවිල්ලා ඒ මිනිස්සු සුද්ධ කරාට කොච්චර කරත් වැඩක් වෙන්නේ නැහැ චාමර. ඊට පෑයකට පස්සේ එතනින් යන මිනිස්සු ටික විනාශ කරලා යනවනේ ඉතින්. කොච්චර ලස්සන තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. දැන් උතන හැම පැත්තකම දෙපැත්තක් තියෙනවා චාමර. ඒ කියන්නේ මිනිස්සු කොච්චර අස් කරත් අනිත් මිනිස්සු ඇවිල්ලා ඒවා විනාශ
1: කරනවා. ඔකට වැඩක් නම් තියෙනවනේ පුතේ.
0: මොකක්ද?
1: ඔය දැන් ඒ අපේ අම්මලා තාත්තලා තියේ තියෙනවනේ කොසුයි දැන්.
0: දෙන්න දෙන්න වන්න.
1: දැන් ඔය අතු ගන්න ඕනි කියලා එක්ක නෑ නේද? දැන් අතුක ගා ඉන්න තැන ගනල්ල හැඩි කරනවා නම් නේද? ක්‍රියාත්මක කරන්න බලය දුන්නම හරි.
0: ඔව්.
1: කොසුයි දැන් සවල් ලියක් තියෙනවා.
0: ඔව්.
1: ෆ්‍රේක් එකක් තියෙනවා. නේද?
0: මම දැකලා නැතුව
1: මේ මේ වැදගත් මහත්තුරුත්වයේ වැඩේ කරන එක නේද අපිට දිරවන්නේ නැත්තේ
0: නේ. අනේ කියන්නේ හොඳ වාහන වලින් ඇවිල්ලා චාම්බර පොඩ්ඩක් වැඩවිට බලලා කවුරු නැත්තම් ටින් කාලා දාලා යනවා ඉතින්. ආ එතනින්
1: කෑම විසික්කුවා නේද?
0: කෑම කියන්නේ තාම චාම්බර සමහර වාහන
1: සමහර මිනිස්සු ලොකු විකල්පයක් හදාගෙන ඉන්නවා කපුටන්න කෑම දාන්න කියලා.
0: ඔව්.
1: තමන්න කන්න බෑ කියලා තුනම විසික්කන තැනකට තුනම කපුටන්න කියලා දාලා යනවා යන්න නේද? කපුටෙක් අහලකවත් නැහැ සමහර තැන්වල. කපුටන්න කෑම දෙන්න ඕනි, සතුන්න කෑම දෙන්න ඕනි. හැබැයි මහපාරවල් පේමන්ට් තියෙන්නේ සතුන්න කෑම දෙන්න නෙවෙයි නේද? ඒ හරහා වෙන්නේ තව තවත් ඒ සත්ව ගහනයේ ප්‍රදේශයට වැඩි වෙලා අපිට පාරිසරික වශයෙන් ලොකු බලපෑමක් වෙන්නේ.
0: අපි පෞකාර මිනිස්සු වෙනවා සමරව කියවහම පස්සේ.
1: අනිවාර්යයෙන්. කෑම දෙන්න එපා කියලා කියන්න එපා නේද?
0: පෞකාර මිනිස්සු.
1: හැබැයි ඉතින් මෙහෙමයි ඉතින් රටවල් හදනවා කියලා කියන්නේ ඉතින් එහෙම තමයි.
0: අපි කියන්නේ සතු මරන්න කියලා. අපි කියන්නේ ඒ ගහනේ වලක්.
1: අපි කියන්නේ බොරුවට කාක්කන් ආදරේ කියලා නේ කෑම සික්කන් ලැස්ති වෙන්න එපා නේද?
0: ඕ මිතන.
1: සමහරව shopping mall එකෙම සික්කලන කාක්කෝ කයි කියලා වෙන්නද නේද?
0: නෑ නෑ මේ සුනකේන්ට කන්න
1: සම්බන්ධ. සුනකේන්ට කන්න. වීදි සුනකේන් සම්බන්ධයෙන් පියවර ගන්නවා කියලා තිබුණා. ටිකෙන් ටික ඉතින් මේ දේවල් හදා ගන්න වෙයි. ඔක ඒරියා විදිහට කරා නම් හරි නේද? කියන බම්බල පිටියන එකපාරක් කරලා වැඩි කරලා ඊට පස්සේ කොල්ලු පිටියට යනවා. එහෙම එහෙම කියන හරි ඔක දීප ව්‍යාප්තව කරන්න ගියාම ඇත්තටම වෙන්නේ නැහැ වැඩි
0: වෙන්නේ නැහැ. ඊට පස්සේ තින් ඔලුව කසල් වෙනවා.
1: ඊළඟ තිබ්බ රෙඩි කුණ ගොඩ ගහනවා. ඒ නේද?
0: එහෙම වෙනවා. ඇයි සමහර තැන්වල ශාමර ගහලම තියනවානේ. කුණු දැමීම සනකේන්ට පමනයි.
1: ගවයන්ට පමනයි.
0: ගවයන්ට පමනයි කියලා තියෙනවා. එහෙම ගහලා තියෙද්දි චාමර එක පෙනි පෙනි තියෙද්දි එතන දාලා යන මිනිස්සු ඉන්නවානේ දෙයනේ. සමහර මිනිස්සු දැන් මේක අපිට කියන්න පුළුවන් ප්‍රසිද්ධ මාධ්‍ය නිසා මුත්‍රා කිරීම තහනම් කියලාම තියෙනවා චාමර. ඒක දැක දැකම මුත්‍රා කරන සමහර පිරිමි පුද්ගලයන් ඉන්නවානේ. ඇයි ඇයි පොඩ්ඩක් තමන්ගේ සංයමයක් හදාගන්න බැරි? ඇයි තමන්ගේ දේවල් ඒ හරි පිළිවෙලට කරගන්න බැරි? ඇයි මේ මිනිස්සු ප්‍රධාන තැන්වල ගැවසෙන මිනිස්සු
1: ප්‍රධානම කාරණාවක් වෙන ඔය දුරගමන් සේවා බස් රථ එහෙම නතර කරන හෝටල් මේ හෝටල් වල ඒ වගේ තියනා වූ මේ වැසිකිලි කැසිකිලි සම්බන්ධයෙන් තාම විධිමත් වැඩපිළිවෙලකට යන්න වෙනවා. මුදලක් අය කරත් කමක් නැහැ, පිරිසුදුකම තියාගෙන මිනිස්සු පැය 5ක් 6ක් බස් රථයෙන් ඇවිල්ලා තවත් නැති ලෙඩ රෝග හදාගෙන උනන් ගියට පස්සේනේ සමහර තැන් මිහිපිට අපායක් වගේ නිපු.
0: ඒ කියන්නේ කැමර එකේ නම් බලන්න ඕනේ. මොකද මිනිස්සු සමහරක් වෙලාවට පැය ගණන් යනවානේ චාමර බඩගින්නේ එන්නේ. ගෙදරින් සමහරකට පාන්දර එනවා වෙන්න පුළුවන්. පාන්දර ආවන් පස්සේ හැමෝටම කන්න බොන්න හම්බ වෙන්නේ නැහැනේ චාමර. එතකොට ඉතින් මේ මිනිසුන්ට ඔය මේ වැසගිරි කැසගිරි කාර්තාවෙන් කරගන්න වගේම ආහාර පාන්ටෙන් ගන්නත් තියෙන ඔය වගේ නවත්තන තරඟ තමයි. මොකද අපිට
1: මොකද මහරෑ අපිට ගිහිල්ලා වෙන වෙන මේ සුපිරි වෙලඳ සල්වන්න බෑනේ.
0: අනික ඉතින් අපි වෙනුවෙන් නවත්තන්නේ නැහැනේ. අපිට මෙතනින් කන්න ඕනේ කියලා ඉදිරිය නවත්තන්නේ නැහැනේ. ඉතින්
1: එහෙම නවත්තන ඉන්න අපි හැරගෙන ඉන්නත් යාරකට එහෙම නවත්ත නවත්තර දැන ගියාත් ඒකක් බිම ආවනේ.
0: ආවනේ ඉතින් ඒ නිසා ඉතින් චාමර කිව්වා වගේ මේව පිරිවෙලක් වෙන්න ඕනේ.
1: කරන්න ඕනේ. දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තන වගකීමක් බාර දෙන්න පුළුවන්. හැබැයි එතන සම්පත් ලොකුවට සීමිතයි. එයාලට හැමදේම බලන්න බෑ. පාරිභෝගික සේවා අධිකාරියට වගකීමක් තියෙනවා ගිහිල්ලා ආහාර පාන බලන්න. සමහරේ වගේ දැන් ගැසට් එකක්ම ගෑව වතුර බෝතල් වල සහ සඳහන් කරලා තියෙන මිලට වැඩිය විකුණන්න බෑ කියන. තාම හැබැයි විකුණනවා ඒ විදිහට. 70 බෝතලේ 100 විකුණනවා. ඒකේ මහත්තුරේද විකුණන්නේ නැද්ද දන්නේ. හැබැයි අපි නම් එහෙම තමයි සමහර තැන් වලින් ගන්නෙ. ඒක නිසා මේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මේ කරන අවධානම අනිවාර්යෙන් අතර කරන්න ඕනි නේද? ඒවා ලොකු වැඩ නෙවෙයි. ඉතින් ඒවා කරන්න පුළුවන් වැඩ.
0: දැන් ශාමර දැන් රටේ දේවල් හදාගන්න අපිත් දායක වෙනවානේ. අපි අපේ බඩු මුදල් ගෙවනවා. ඊට අමතරව අපි ගන්න මේ ලොතරැයි පත්වලින් පවා මුදලක් වැය වෙනවා. රජයේ ගහබද්ද අර මුදලට අපි මේකෙන් දුන්නාන් පස්සේ සමහර විට ඒකෙන් කොටස යන්නේ සෞඛ්‍යයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපනයට වෙන්න පුළුවන්. රජයේ එකහබද අරමුදලට මුදල් ටික දාලි වෙලා රජ පරිපාලනය හරියට පවත්වාගෙන යන්නත් අවශ්‍ය කරන මුදල් ටික දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඒ නිසා ඔයාලට බය වෙන්නේ නැතුව අද සම්පත මිලදී ගන්න. අද සම්පත හරහා රජයේ එකහබද අරමුදලට වෙනවම මුදල් බැර වෙනවා. අපි වෙනක් වෙන රුපියල් 40 නාස්ති වෙන්නේ
1: නැහැ. අද වියදම රජ සම්පත ලොතරැයි තමයි ඔයා ගන්න ඕනේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපන රුපියල් 50,000ක් දිනා ගන්න පුළුවන්. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්න පුළුවන්. තවත් සෙසු තෑගි තියෙනවා. ඉතින් අද වියදම අද හොයාගන්න අද සම්පත ලොතරැයියක් දැන්ම අදම ගිහිල්ලා ගන්න.
0: ඒ වගේම තමයි මේ ගමන යන අපිට එක මෙල්වා RB500 එක දලා ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ. ශක්තිමත් විශ්වසනීය බැඳීමකට ඔයා ගාව ඉන්න වෙන කවුරුත් නෙමෙයි මෙල්වා RB500.
1: බැඳීම් ශක්තිමත් වෙන්න ඕනේ නේද මෙල්වාගේ නේ. ආය හුළඟ වැස්ස නෙමෙයි මොනවාවත් නේ. මල කන්න නැති මල බෙදෙන්නේ නැති ශක්තිමත් බැඳීමක් තියෙන මිනිසුන්ට.
0: එහෙනම් ඉතින් අපි හම්බ වෙසින් දුව දෙකටම අහගෙන ඉන්න.

0: ප්‍රේම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේදී අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගත කිරීම සුබ ශාකා මාතලේ අතුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්ම සාදම්පල
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින්

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සකේ දවස් පහේම දහවල් දෙකට
5: කාලේ වල තලාවෙන් වසේ ගියත් සමහර

0: ඉන්නේ ආගර සිතුවිලි සිතුවම් කරන ඩ්‍රීම් නයිට් සතිනිතික බල රාත්‍රී 7ට අනුග්‍රහය
1: වාර්තාතික වාර්තා කබලි කෝටි 8 එන්එල්වී දනවිත හා නඩුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තමනිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ప్రేమ్ రేడియో. සුප්‍රීම් රඩියෝ හංගිනා කියල කියන තින් අනිවාර්යෙන්ම ඔයට හොඳ දේවල් ගැන වැඩිපුර දැනගන්න පුළුවන්කම තියෙනවා. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ තන්නේ වගේ හොඳ දෙයක් තමයි.
1: අනිවාර්යෙන් ඉතින් ඔයාගේ වෙල්ඩින් කර්මාන්තය කරගෙන යන කෙනෙක් නම් ඔයා තාමත් මෙල්වා වලට මාරු වෙලා නැත්නම් ඔයාට මාරු වෙන්න කියන විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි SLS සහතිකයේ තියෙන පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. දශක දෙකක විශ්වාසයක් වගේම කීර්තිමත් සම්මානයක් හිමි මෙල්වා තමයි නවතම නිෂ්පාදනයක් විදිහට වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ හඳුන්වා දෙන්නේ. හරි, අවම නෝබර, ඒ වගේම අවම දුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිර්වාදි වෙල්ඩින් සේවාවක් ලබා දෙනවා. සමහර වෙලේ මේ ඉලෙක්ට්‍රෝඩ එහෙම දකලා තියෙනවා, අපි වෙල්ඩින් කරද්දී එහෙම නිකන් ගිනි කන්දක් යට ඉන්නවා වගේ නේද? ඒ තරම් දුමක් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ වෙල්ඩින් කර්මාන්තය කරන කෙනෙක් නම් ඔයාට හොඳම තේරීම තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ලාභදායි, පිරිමැසුම්දායක, ඒ වගේම ආරක්ෂාවතින් 100% සහතිකයි. ඒ නිසා වැඩියෙන් ඔයා ගන්නවා නම් අනිවාර්යයෙන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩම තමයි ගන්න ඕනේ.
2: අර සමහර කඩවල රාක්ක හැම ගහන්න ඔය වගේව ගන්න පුළුවන් නේද චාමර?
1: පුළුවන්.
2: ඔය රාක්ක වලට හැම හරි පිළිවෙලට සමහර රාක්ක දිහා බලුවම පස්සේ තනින් තන පාසලා තියෙන හරිම කැතයි.
1: ඔය ඉතින් මෙල්වා GI බට ගන්නත් පුළුවන්. අරගෙන මෙල්වා ඉලෙක්ට්‍රෝඩත් ගන්න.
2: ඒකනේ ඒ වරගෙන ඔක්කොම ටික කරගන්න පුළුවන්. දැන් හිතන්නකො ශාමර හරිම ලස්සනට රාක්කවල මේ ගාණ්ඩ පිළිවෙලට ඔක්කොම බරු ටික පුරවලා තියෙද්දි. එතකොට ඒවල ගාණත් ගාණ්ඩ පිළිවෙලට ගහලා තියෙද්දි. ඔයාට මෙතනින් ගන්න පුළුවන් මෙන්න මේ ගාණ්ඩ කියලා කියද්දි. සමහර භාණ්ඩ වලට වට්ටම් මෙන්න මේ විදිහට තියනවා කියලා කියද්දි ඈ. එතකොට එළිය තියෙන ඒවට වඩා ඒ භාණ්ඩ වල ඒ රාක්කවල තියෙන භාණ්ඩ ටික ගාණ්ඩ පිළිවෙලට හරි ලස්සනට ක්ලීන් එකට දෙද්දි. සමහර කඩවල් වලට ගියාම සස ශාමර මුලින්ම කරන්න ඕනේ මේ පර්පසෙවිටක් කරගෙන ඔක්කොම ටික මේ පොඩ පිරිසිදු කරලා ගන්න ඕනේ. අතට නැත්තම් ඉතින් දූවිලි තියෙනවා හේනට.
1: ඒ කියන්නේ පාරිභෝගිකයර තමයි තියලා දෙන පිරිමේ.
2: ඔව්.
1: සුද්ධ කරලා ගන්න.
2: එහෙම සමහර කඩ තියෙනවා. ඒක සමහරකට මතක් කරලා සදී වාට මෙහෙම කරනට ඒ ආර කඩේ තියෙම තිබ්බා නේද කියලා. හැබැයි ඉතින් ඔය හැමදේම පිරිසිදුට පිළිවෙලට තියෙන්න ඕනේ. මොකද අපි කන කෑම ටික අපි ගන්න එතනින් එහෙම නම් පිරිසිදුට තියෙන්න ඕනේ. දැන් ඔය පිරිසිදුව පිළිවෙල. එතකොට ගාන අඩුවට ගන්න පුළුවන් එකම තැන තමයි කසායගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. හැමදේම ශාමර ප්‍රමිතියකට තියෙනවා. අපිට ගිහිල්ලා හැම රාක්කයක් ගානෙම ගිහිල්ලා කොහෙද මේක තියෙන්නේ කියලා හොයන්න ඕනේ නැහැ. ගාන්න පිළිවෙලට ඔක්කොම ටික තියලා තින් අපිට අවශ්‍ය කරන බරු ටික අපි දැනගන්නවා. පළවෙනි ගියපු පළවෙනි දවසේම අපිට හොයාගන්න පුළුවන් පොඩි වටයක් ගියාට පස්සේ ජාමරා මෙන්න මේ මෙතන කියලා. සමහර ඒවා අත යන දවසේ නෙමෙයි හෙට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ මුකුත් නැතුව ගාන්න පිළිවෙලට ගන්න. කසායගල ග්‍රීන් සුපර් එකට ආයන්න අතරමැදිව නැහැ. ඒ නිසා අඩු ගානට ඔයාට ඇති තරම් බාණ්ඩ මිලදී ගන්න පුළුවන්.
1: කසායගල ග්‍රීන් සුපර් කියන්නේ අලුත් තැනක් අඩුම මිලක්. ඉතින් ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල සහ ගම්පොල ළඟම ශාඛාවට යන්න ඔබේ නගරෙත් ළඟදීම ශාඛාවක් ආරම්භ කරන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර්. ඉතින් ඔබට වෙනස් මත්දැකීමක් ලබා දෙනවා. කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔයාට වැඩි විස්තර දැනගන්න මෙන්න දුරකථන අංකය 011-2-864-012 කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් සුපිරි වෙළඳ සල් ජාලයක අලුත් මත්දැකීම විඳගන්න යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. අලුත් තැනක් අඩුම මිලක්.
2: එහෙනම් ඉතින් අපි කෙටි විරාමයකට යමුනේ.
1: විරාමයකට යමු. අපි එන වෙලාව මතක් කරන්නම්. උදේ 9:00 විනාඩි 47යි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
3: ඔය එන්නේ පඬිතු නෝන.
4: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
5: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
3: හදමු.
5: මම මේ GI box board කරන්න ආවේ.
3: දෙන්නංක හොඳ වර්ගයේ.
5: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
6: මෙන්වා බෙති. දන්න තියෙන GI box bar.
7: පෙරලිකාර සඳුදා.
8: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
7: සුවබර අඟහරුවාදා.
9: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
7: හැඩකාර බදාදා.
10: ඔයා කොච්චර දේවලාල හිටියත් පොණ්ඩේකට ඔයල් පුරා ගන්නෙ නැහැ.
7: රසපිරි බ්‍රහස්පතින්දා.
11: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
12: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
13: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
14: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
15: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
14: සුප්‍රීම් රේඩියෝ මියසික් සන්දේනේ. එහෙනම් සද්ද පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
12: බෝරින් සන්දේ හැපි කරගන්න ගැලපෙන බම් මියසික් වයිබ් එක.
6: සුප්‍රීම් මියසික් සන්දේ.
12: ඉනිදා උදේ 9ට.
15: ඉංගෙන්ද සර්. 89.1 89.1

0: සමහර මිනිස්සු ජීවිත බැලස් කරන විදිහ දැක්කට පස්සේ චාමන් අපිට හිතාගන්න බෑ මිනිස්සු කොහොමද ඒ දේවල් කරන්නේ කියලා.
1: සමහර නායකව රටාව බැලස් කරන විදිහ දැක්කම හිතාගන්න බෑ අපිටනේ.
0: ඒක නම මොකවත් හිතාගන්න බෑනේ.
1: ඒකනේ. අපිට නෑ හිතනවා මේවනේ රටවල් කියලා නේද? කොහොම හරි ඔන්න මේ දේශීයව ඇසුරුම් කළ පානීය බෝතල් ජල බෝතල් තියෙන. අපි කියන්නේ මේවා නියාමනය කරලා තියෙනවා නැවතත් මිල ගණන්.
0: 70
1: වරනේ තිබුණේ. දැන් මිලිලීටර 50 බෝතලයක් රුපියල් 80යි. ලීටර් එකේ සිට 1.499 දක්වා 120යි. අර 70 තිබ්බ එකක් වැඩි වෙලා තියෙනවා.
0: මිලිලීටර් 500 දන් තිබ්බේව රුපියල් 80යි. එතකොට ලීටර් ඒවා රුපියල් 120යි.
1: ලීටරේ සිට 1.499 දක්වා ලීටර්. හරි ලීටර් 1.5 සිට 1.999 දක්වා 150යි. ඊට පස්සේ 2 සිට 2.499 දක්වා 180යි. අවසාන 400 වෙනකම්ම තියෙනවා. ලීටර් 5ට වැඩි. ඒකින්ද දැන් 79 දැන් 80යි හොඳේ. ඔන්න මිල නියාමනය කරලා තියෙනවා. එහෙම තමයි තින්නේ පාරිභෝගිකය වගේම ඉතින් නිෂ්පාදකගෙන්ගේ අයිතිත් රැකෙන්න එපයි.
0: දැන් බය වෙන්න දෙයක් නැහැ. ඊටු 20 ගන්න පුළුවන්. ඉස්සර රුපියල් 10 නැහැ කියලා 80ම ගත්තම ගන්න
1: සමහර. ඔව් දැන් 20 දෙන්න ඕනේ හොඳේ.
0: ඉතින් අර රුපියල් 10 ගැටලුවක් නැහැ. දැන් 20 දෙන්න.
1: කොහොම හරි මේ කුවෙට් ගුවන් කලාපයත් తాවකාලික වසා දාලා තියෙනවා. ඔයාලා අද යන්න හිටියනම් නිපු යන්න වෙන්නේ නැහැ. හරි ඔයා වෙන කොහරි යන්න අද දවසේ එකට.
0: මම අද කුවෙට් වල යන්නේ හිටියේ ආනේ. බලන්න ඉතින් ආනේ දැන් ඉතින් මට යන්න වෙන්නේ නැහැනේ.
1: යන වෙලාවක මැදියා මිසයිල් එක.
0: ඕ චාවර අනේ වන්දන්නේ. තව හිනාවක් ඇහෙනවා නේද පිටිපස්සේ
1: දැන්. මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කුවෙට් වල සංචාරය යන්න නෙවෙයි දැන්. ඒ රටවල් ආරක්ෂා කරගන්න ඒ නායකයෝ කැප
0: වෙන්නේ.
1: මේ යන්න ලෑස්ති මේ ෂොපින් යන්න කුවෙට්.
0: තිගානේ අපිට සාල්ලි තියෙනවානේ අනේ ඉතින් අපි ෂෝ
1: එකේ යන්න. ජාතික මතරමල්ලේ දර නිදානේවත් ලැබුණාද?
0: ඔයාට මම නොකිය හිටියට ඉතින් එහෙම පොඩි දෙයක් වුණා. ඉතින් ඔයාට කියලා බෑනේ චාමර මොකද ඔයාලා කොටහ ඉල්ලගෙන යනවානේ ඉතින්. කොටහ දෙන්න බෑ මට මේ වෙලාවෙ හිටින්න. මට මොකද ෂොපින් කාණ යන්න තියෙනවා.
1: අනිවාර්යෙන් ජාතියේ මහා ධන සම්පත දර නිදානේ ලොතරැයි කියලා කියන්නේ කෝටි ගාණක දිනුම් අවස්ථා දෙනවා නේද? යන්න ඕනි රට කොහෙද කියලා තීරණය කළා. ඉතින් ඔහේ යන්න තමයි ඊට පස්සේ තියෙන්නේ. මොකද කෝටි ගණන්වල දිනුම් අවස්ථා දෙන්නේ ගිය මාසයේ 29 වන සිකුරාදා කෝටි 12.4කට වැඩි මුදලක් කඳුඩු රටින් බිහි කළා. ඉතින් කෝටිපතියන් කරනවා, ලක්ෂපතියන් කරනවා, විසිලක්ෂපතියන් කරනවා වගේම අලුත්ම අවස්ථාවක් හඳුන්වා දෙනවා ඔයාලට. ඒ තමයි සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් දීමනාව දෙනවා. මේ සියලු වාසනාවන් ඔයාලට දෙන්නේ ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයියෙන්. අරගෙන බලන්න කොහොමද කියලා. කෝටි ගණක දිනුම් අවස්ථා තියෙන ලොතරැයියක් තමයි ධන නිධානය කියලා කියන්නේ.
0: එහෙනම් ඉතින් අදට අපි වැඩසටහන නිමා කළේ යන්න ලෑස්ති. මගේ කුවෙට් ගමන නවතුන නිසා
1: කුවෙට් තියෙන කොහොමද කියලා නම් ඕක සිතියෙන්නේ.
0: ඔයා Google Map එක දාන කර තමයි ඕන තරඟට යන්න පුළුවන් චාවර. මෙතන
1: කුවෙට් ඉන්නේ Google Map දාගෙන.
0: ඔව් හරි. එහෙනම් අපි ගිහින් ගෙන් දැන් පරිස්සමට ඉන්න හිට සිකුරාද වැඩිපුරම සින්දු ඇහෙන දවස රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඉතින් හෙට උදේම අපි යනවා උදේ 7 දින ඔයාව හොයාගෙන. උදේ පාන්දර නැගිටලා ඉන්න ඕනේ ලෑස්තිලා. හරිද? අපි වහන්න බලාගෙන. හා. කොබ කඩවල ඉන්නේ
1: නැහැ. 7ට තියෙන්නේ. එහෙනම් උදේ 7ට හම්බෙන්න නේද පරිස්සම වැඩික කරගෙන යන්න. අපට පරිසරය පුළුවන් තරම් පිරිසිදු තියාගන්න අපි බලමු. ඩෙංගු දුර වැඩි වෙලා තියෙන ඉතින් නේද? පුළුවන් විදිහට ඉතින් ඒ දේවලුත් කරගෙන ජීවිත ඉස්සරහට යන්න එහෙනම්.
0: අපි කියනේවට අමතරව හිනාවක් ඇහුණානේ පිටිපස්සෙන් ආන් ඇවිත් තියෙන්නේ රන්දි මනීෂ ඇවිත් තියෙන්නේ. ඉතින් මනීෂත් එක්ක සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහන්න පුළුවන්. උදේ 10 ඉඳන් දවල් 12 වෙනකම්.
1: අද මොනවද දන්නේ හදන්නේ රූකඩක් දන්නේ.
0: අද හදන ටික වාට නෑ. අද තියෙන චාමර කෑමනේ.
1: කෑම
0: ටිකක් තියෙනවා. ආයි නෑ ඔයාලා අපිට අහලා බලන්නකෝ මේ කෑම ටික මං කියලා හරියන්නේ මොනාද කියලා බලන්න අනිවාර්යයෙන්ම දිගටම අහන්න.
1: හරි එහෙනම් ඉතින් චාවේ අපි ගිහිල්ලා එන්න පරිස්සම වැඩ ටික කරගන්න. මං චාමර.
0: මම නිපුනිකා.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් අලුත් පලක් වෙලාව මතක් කරන්නන් උද 10යි දැන් වෙලාව
4: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

89.1 Supreme Radio.

අයබෝවන් සුබම සුබ උදෑසනක්. ඔබේ 10යි විනාඩි 7යි දැන් වෙලා වෙතින් පුරුදු විදිහටම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් රසපිර බ්‍රහස්පතින්දා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. කටට රහට කැම ටිකක් කන්න කැමති අයට නේද, ඉක්මනට කැම හදාගන්න කැමති අයට, ඒ විතරකුත් නෙවෙයි අලුත් අලුත් රෙසිපීස් ට්‍රයි කරන්න බලාගෙන ඉන්න අයට කියවපම දවස තමයි සුප්‍රීම් රේඩියෝ රෙසිපී බ්‍රහස්පතින්ද දවස කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ අදත් රෙසිපී ගැන කියනවට වැඩිය මට හිතුණා මේ අපේ දේශීය දේවල් වලින් අපිට හදාගන්න පුළුවන් කෑම බීම ටිකක් ගැන මතක් කරන්න ඕනේ කියලා. ඒත් එක්කම අපේ කුසී වැඩ කටයුතු ටික ලේසි කරගන්න, පහසු කරගන්න අපි මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න ඕනේ කියන්නේ දේවල් ගැන කතා කරන්න මට හිතුණා. ඒත් එක්කම ඔබට හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුංචි පුංචි දේවල් ටිකකුත් ඔන්න කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් මේ දේවල් දැනගන්න නම් අනිවාර්යයෙන්ම අර හැමතාම කියනවා වගේ මේ පැය දෙකකට මගහැර කරන්නේ නැතුව අහගෙන ඉන්නම සිද්ධ වෙනවා. එහෙමනම් ඉතින් පුරුදු ආතරෙන්ම ලස්සනම ලස්සන සින්දුවක් එක්ක වැඩසටහන පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට එන්න ඇවිල්ලා බලන්න. ඔන්න මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නවා. එහෙට පුළුවන් මගේ live එකට ඇවිල්ලා join වෙන්න. දැම්මන්නේ නෑ හැබැයි, හරිද? තව චුට්ටම චුට්ටු වෙලාවකින් තමයි මම එන්නේ. ආවට පස්සේ එහෙට පුළුවන් අපේ live එකට join වෙන්න. ඒත් එක්කම මේ පැත්තට call එකක් එන්න තවට chance එක තියෙනවා. 0718 89 389 3ට මම ගේ සතේ කියලා දීපු කෑම ටික try කළා. රස කොහොමද කියලා මට මේ අදා කතා කළා කියන්න කියලා. අන්න එහෙම try කරපු කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කළා මට කියන්න. එහෙම නැත්නම් ඉන්න පුළුවන් WhatsApp පැත්තට message එකක් 0718 89 389 3ට. ඒක තමයි අහගෙන ඉන්න ඕනේ, හරිද? මතක් කරන්න 10:09 මම මනීෂා.

ලෝකය වෙනස් කරන්න කලින් තමාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු ධානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයක දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: අසුනුවේ එක

0: කරන්න උදේ 10යි විනාඩි 18යි දැන් ලාවා
1: වාර්තාතික වාර්තා කඩමි කෝටි 8 NLB දනට තහන නුතුරයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහන නිධානයේ බිඳී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවයා යුතුයක මොකද්ද
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
4: with Ashi.
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893ට WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් එක නම් මට ඇවිල්ලා තියෙන්නේ. මම මුලක් පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන් ඔය ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

විනාඩි 27 දැන් වෙලාව. ඉතින් රසපුර බ්‍රහස්පතින්දා දවස අහගෙන ඉන්නකොට අනිවාර්යෙන්ම කෑම හදන විදිහ ගැන, එතකොට කුසිය ලස්සනට තියාගන්න විදිහ ගැන, ඔය නොයෙකුත් දේවල් ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනේ සහ කියලා දෙන්න ඕනේ. ඉතින් මට හිතුණා පොඩි වෙනස් තැනකට ඔයාව එක්කගෙන යන්න. වෙනස් තැනකට කියලා කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ දවස්වල ගොඩාක් අය ඩයට් ප්ලෑන්ස් වල ඉන්නවනේ. අන්න ඒ වගේ අයට ඔය රෑට එහෙම රෑ 8න් පස්සේ විතර පුංචි පුංචි බඩකිනි එහෙම ආපු වෙලාවල් වලට කන්න පුළුවන් කෑම ජාති ටිකක් කියන්න ඕනේ කියලා මට හිතුණා. මොකද ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවස කියලා කියන්නේ ඔක්කොම කතා කරන්න තැනනේ. ඉතින් ඒ නිසාම තමයි මට හිතුණා මේ ගැන චුට්ටක් කතා කරන්න ඕනේ, මේ ගැන චුට්ටක් මතක් කරන්න ඕනේ කියලා. දැන් බරත් වැඩි කරගන්න නැතුව හරිද ඩයට් එකක් කරන්නේ? ඒකට නෙමෙයි බර වැඩි කරගන්න එක. ඔබ කියලා ලස්සනට ඉන්නේ අපි ඩයට් එකක් කරන්නේ. දැන් ඔය නිතරම රෑ 8න් පස්සේ විතර අපිට හැදෙන බඩකිනි වෙලාවල් වලට ලොකු ලොකු කැමජාති කන්න ගියොත් එහෙම අපේ ඩයට් ප්ලෑන් එක අවුල් යනවා. ඉතින් ඒ නිසා හරිම ලේසියෙන් පහසුවෙන් වගේ පුංචි බඩකින්න නැති කරන්න පුළුවන් කැම ටිකක් තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. හොඳට අහගෙන ඉන්න ඉතින් හරිද? ඔයාට පුළුවන් රෑ 8න් පස්සේ මේ විදිහට ඩයට් ප්ලෑන් එකක ඉන්න කෙනෙක්ට බඩගෙන එහෙම ආවොත් තම්බපු බිත්තර එකක් දෙකක් විතර ආහාරයට ගන්න. මේකෙන් ප්‍රෝටීන් වැඩි නිසා ඉක්මනට වාගේ බඩ පිරෙනවා. ඉතින් ඒ නිසා බර වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න අනිවාර්යයෙන්ම රෑ 8න් පස්සේ බඩගෙන ආයෙත් ආවොත් එහෙම බිත්තර එකක් හරි දෙයක් හරි කන්න මතක තියාගන්න. එතකොට ඉතින් වාගේ බඩගෙන ඉක්මනටම නැති වෙලා යනවා හරිද? ඒත් එක්කම ඔයාට පුළුවන් උණු කිරි දැදුරුවක් බොන්න. ඉතින් මේකෙන් ශරීරය සංසුන් කරලා හොඳ නිින්දක් ඔයාට ලැබලා දෙනවා. අන්න ඒත් එක්කම ඔයාගේ බඩගින්නත් ඉක්මනින්ම නැති කරගන්න ඔයාට chance එකක් දෙනවා. මම මේ කියන්නේ ඩයට් ප්ලෑන් එකේ ඉන්න අයට. ඩයට් ප්ලෑන් එකේ ඉන්න කෙනෙක්ට රෑ 8න් විතර පස්සේ 8ට හරි 8න් පස්සේ හරි පුංචි පුංචි බඩකිනි ආපු වෙලාවල් වලට මෙන්න මේ දේවල් ඔයාලට ආහාරයට ගන්න පුළුවන්. ඒ අයට තමයි විශේෂයෙන්ම මම මේ කියන්නේ. ඒ වගේම තමයි පිපුණු පිපුණු ආහාරයට ගන්නත් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. මේ කැලරි ගොඩාක් අඩු නිසා වාගේ බර වැඩිවීමක් මෙතනදි සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පිපුණුත් ඔන්න ඔයාට රෑ 8න් පස්සේ බඩකින්නි ආවොත් එහෙම පිපුණත් ආහාරයට ගන්න පුළුවන්. ඒත් එක්කම ඇතුළ ගෙඩියක් ආහාරයට ගන්න පුළුවන්. ඒකත් ඉතින් ඔයාට බර වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාගේ බඩගින්න අඩු කරගන්න මේකත් උදව් කරගන්න පුළුවන්. ඒත් එක්කම ග්‍රීන් ටී එකක් බොන්න පුළුවන්. ග්‍රීන් ටී කියන නම් අපි හැමෝම දන්නවනේ නේද? ඉතින් ඔන්න 8න් පස්සේ ඔයාට බඩගින්නේ ආපු වෙලාවල් වලට ග්‍රීන් ටී එකක් බොන්න පුරුදු වුණත් ඔයාගේ බඩගින්න ඉක්මනින්ම අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කජෝ ආමන් වගේ දේවල් ඔයාට ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේම කෙසෙල් ගෙඩියක් ඕට්ස් ටිකක් මෙන්න මේ වගේ එළවලු සුප් ටිකක් මෙන්න මේ වගේ දේවල් ආහාරයට ගත්තොත් ඔය 8න් පස්සේ නිතර එන බඩගින්න විශේෂයෙන්ම අපේ ඩයට් කරන අයට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් ඩයට් ප්ලෑන් එකේ ඉන්න කෙනෙක්ගේ ඒ ප්ලෑන් එක අවුල් වෙලා යනවනේ නිතරම බඩගිනි ආවට පස්සේ. ඊට පස්සේ ඉතින් අපිට හිතෙනවා කොච්චර වත්ම කන්නේ නැහැ කියලා. අපි හිතාගෙන හිටියත් බඩගිනි ආපු වෙලාවට අපිට හිතෙනවා නොහරි කෑවොත් නම් හොඳයි අප්පා නූඩ්ල්ස් එකක්වත් හදාගන්න තිබ්බනම්. ඔබ හිතනවනේ නේද? අන්න ඒ විදිහට හිතන්නේ නැතුව මේ දේවල් වලින් දෙකක් තුනක් හරි ගෙදර ගෙනත් තියාගන්නවට පුළුවන්කම තියෙනවා නම් ඩයට් ප්ලෑන් එකක ඉන්න කෙනෙක්ට මේක මාර විදිහට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඉතින් පුංචි බඩගින්නක් ආපු වෙලාවකට වැඩි පුළුවන් මම කියපු දේවල් ආහාරයට අරගෙන බලන්න. එතකොට ඉතින් ඉක්මනින්ම බඩගින්නක් නැති වෙනවා, ඔයාගේ වැඩත් සාර්ථක වෙනවා. එහෙමනම් ඉතින් මම ආ විදිහට තමයි ඩයට් කරන අයට රෑ 8න් පස්සේ බඩගිනි ආවත් කන්න පුළුවන් කෑම වර්ග ටිකක් ගැන මම මතක් කරේ. රසපිරි බ්‍රහස්පතින්ද කියලා කියන්නේ ඉතින් කෑම ಜಾති හදන්න විතරක් කියලා දෙන දවසක් නෙවෙයි. අපි කොහොමද අපේ ශරීර සෞඛ්‍ය නිරෝගීව තියාගන්න ඕනේ? එතකොට නිරෝගීව තියාගන්න නම් මොන වගේ දේවල්ද අපි අපේ ආහාර ජීර්ණ පද්ධතියට එකතු කරගන්න ඕනේ? ඒ වගේ ගොඩක් දේවල් ගැන කතා කරන්න සහ කියලා දෙන දවසක් තමයි රසපිරි බ්‍රහස්පතින්ද කියලා කියන්නේ. එහෙමනම් ඉතින් මේ දේවල් ටිකක් මතක් කරපුවා එකේ ලස්සනම ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකට අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් අපේ ලයිව් එක පැත්තටත් එන්න. සුප්‍රීම් රේඩියෝ ටික්ටොක් පේජ් එක පැත්තෙන් මම ලයිව් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා අපේ ලයිව් එකට ජොයින් වෙන්න. එහෙමත් නැත්නම් කතා කරන්න පුළුවන් 0718 89 3 89 3ට කතා කරන්න නෙවෙයි හොඳයි.
WhatsApp message එකක් එවන්න පුළුවන්. එහෙම නැත්නම් කතා කරන්න පුළුවන් 0112 510 510ට. දිගටම අහගෙන ඉන්න ඕනේ හරිද? අහගෙන ඉන්න ගමන් අනිවාර්යයෙන්ම මේ පැත්තටත් කෝල් එකක් ගන්න මතක තියාගෙන බලවත් මතක් කරන්න. 10:32 දැන් වෙලාව 5.

0: අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාද කළ ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ එමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ගින්නෙන් නැස
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසෙන තියෙන්නේ.
6: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
2: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියෝ මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කම්මෙන් පටන් ගන්න උදෑසන hina vela aasarpen patala gannatu patan ganna satiya dawas pahema udaya hatata.
4: වෙල්කම් ෂෝ.
1: අනුග්‍රහ

0: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
1: Supreme Radio.

විනාඩි 54යි දැන් වෙලාව. මේ වෙලාවේ ලයිව් එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් ඒ නිසාම මම පැනව ලයිව් එකට පැත්තට. හංසර ඉන්න වෙලාවෙත් එක්කම ගිල්ෂාන් කාශ්‍යප බණ්ඩාර ඉන්නවා මේ වෙලාවේ මගේ ලයිව් එකේ. ඒ වගේම සසංක නත්ම ඉන්නවා. ඔන්න සසංක යවත් එකතු කරගන්න. ඒ වගේම අපේ කෞෂි ඉන්නවා, චිකා ඉන්නවා. අද මගේ නම කිව්වේ නැත්තම් ලංච් එක කට් කරනවා හරි කියලා තියෙනවා. එහෙම ලංච් එක කට් කරන්න මගේ හරි හරි චිකාවන මම නම කිව්ව ඔයාගේ. ඒත් එක්කම අපේ කෞෂි ඉන්නවා. තව කවුද ඉන්නේ බලමු. තව කවුද ඉන්නේ කියලා. තරෝ ඉන්නවා. ඔන්න තරෝ යවත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම චුට්ටක් කට්ටිය හොයන්න පොඩ්ඩක් වෙලා යනවා. අපේ සාශ් හිටියා. යවත් එකතු කරගන්න ඕනේ. පුංචිම පුංචි වැඩකට ගියා. හැබැයි ඉතින් ඔන්න සාශ්වාවත් එකතු කරගන්නවා. ශාරික ෆිනෑන්ඩු ඔන්න ශාරික ඔයාවත් මම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ? චෙෆ් සම්පේ ඉන්නවා. ඔන්න චෙෆ් ඔයාවත් එකතු කරගන්නවා. ඒත් එක්කම ගොඩක් අය ඉන්නවා. කෝසල ඉන්නවා, බණ්ඩාර ඉන්නවා, පස්සෙ ඉන්නවා. එහෙනම් ඉතින් මේකට ඔක්කොම එකතු කරගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මාත් ඉන්නවා, මාත් ඉන්නවා කියන ඔව් ඔව් ඔන්න ඔයත් ඉන්නවා. ශෂි ඉන්නවා. ඔන්න ශෂි ඔයාවත් එකතු කරගන්නවා මම. මේකට ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දු අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. ඔයාටත් පුළුවන් අපේ ලයිව් එකට ජොයින් වෙන්න. එහෙමත් නැත්නම් අපේ WhatsApp එකට පිටර WhatsApp message එකක් එවන්න chance එක තියෙනවා. 0718 89 83 83. එහෙමත් නැත්නම් මේ පිටර call එකක් ගන්න පුළුවන් 0112 510 510. එහෙමනම් දිගටම අහගෙන ඉන්න ලස්සන සින්දුවකට තමයි යන ලෑස්ති වෙන්නේ. වෙලාවත් මතක් කරන්නේ 10:00 56යි දැන් වෙලා.

89.1 89.3 Supreme Radio.

විනාඩි 6යි දැන් වෙලාව. ඒ කියන්නේ දෙවනි පැයත් එක්ක තමයි ඔයයි මමයි මේ විදිහට ආයමත් වතාවක් මුණ ගැහෙන්නේ. රසපරි බ්‍රහස්පතින්දා දවස් අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510 එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහට මට WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්නත් ඔයාට chance එක දෙනවා 0118 89 3 89 3. එහෙමනම් ඉතින් දෙවනි පැයේ මුලින්මත් අපේ TikTok live එකේ ඉන්න යාළුවෝ කට්ටියක් එකතු කරගෙන තමයි මම ලෑස්ති වෙන්නේ. හසුන් ඉන්නවා, ඒ TikTok මැලේෂියා මුලින් නේෂාර ඉන්නවා. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ගේ තරඳු ඉන්නවා. ඔන්න තරඳු ඔයාවත් එකතු කරගත්තා. එවගේම කෝ රිසර්ච් ඉන්නවා. ඔන්න ඔයාලවත් එකතු කරගන්නවා. මම හරිම ආදරෙන්නේ ඒත් එක්කම ඉලාන් නිරෝෂ් ඔන්න ඔයාවත් එකතු කරගන්නවා. ඒත් එක්කම හර්ෂ මහේෂි. ඒ වගේම තව කවුද ඉන්නේ? හන් හසන්ජිත්. ඔන්න හසන්ජිත් ඔයාවත් මම එකතු කරගන්නවා. එහෙනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන කාවින්ගවත් එකතු කරගෙන මම මේ පැයේ ලස්සනම ලස්සන සින්දුවකින් මේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අහගෙන ඉන්න ගමන් එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් අපේ TikTok live එක පැත්තරෙන්න සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට ගියොත් ඔයාලට chance එක තියෙනවා මගේ live එකට join වෙන්න. එහෙනම් ඉතින් මම පැයේදී රසපරණ කතා ගොඩක් කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා මම. මොකද අද රසපරි බ්‍රහස්පතින්දා දවස්. ඔයාගේ කුස්සිය කොහොමද ලස්සනට පිළිවෙලට නීට් එකට තියාගෙන මේ ඕන දෙයක් ගැන කතා කරන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් ඉතින් දිගටම මේ විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහගෙන ඉන්න කෙනෙක් මතක් කරගෙන ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන. දිගටම අහගෙන ඉන්න 11:30 ජය දන්නලාපා.

ලෝකය වෙනස් කරන්න කලින් තමාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදීගෙන අරුණේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 වෙනාඩි 16 ආවා දැන් වෙලාව.
2: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පුල
3: මහරජ උත්තමයා මාන්සේ රාජ සභාවට සැපත් වෙන වග
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
8: අසු නවයයි තුන. Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. හය විනාඩි විසි තුනයි දැන් වෙලාව. ඉතින් රසපල බ්‍රහස්පතින්ද දවස අහගෙන ඉන්නකොට මට හිතන කුස්සිය පැත්තට චුට්ටක් යන්න ඕනි කියලා. දැන් ඉතින් ඔයා කියන්න එපා, මේ මනීෂ ඔය කියන හැම දෙයක්ම කුස්සිය තමයි අපි හදන්න කියලා. ඒක ඇත්ත. එවනට මට විශේෂයෙන්ම අද පොඩ්ඩක් කුස්සිය පැත්තට යන්න ඕන කියලා හිතුණා. දැන් ඇත්තටම මේ කුස්සිය කියලා කියන්නේ ගේ වගේම අපි මේ ගේ පිරිසිදුව තියාගන්න, පිළිවෙලට තියාගන්න කැමති වගේම කිචන් එක, එහෙමත් නැත්නම් කුස්සිය කියලා කියන්නේ පිරිසිදුවට සහ පිළිවෙලට අපි තියාගන්න කැමති තැනක් නෙවෙයිද? විශේෂම කාන්තා පාර්ශ්වය හරිම ආසයි මේ කුස්සිය පිළිවෙලට පිරිසිදුව තියාගන්න. ඉතින් හැබැයි අපි මේ කොච්චර එහෙම හිතාගෙන හිටියත්, එහෙම කරන්න සැලසුම් කරලා තිබ්බත්,

අවස්ථාව තියෙනවා මේ විදිහට ඔය මස් මාළු කපන පිහියයි ලෑල්ලයි වෙන වෙනම හොබලා පළතුරු ඇලවලු කපන්න පටන් ගත්තොත් කරේ බලන්නකෝ නැද්ද කියලා. ඒ වගේම තමයි අනිත් ටිප් එක. දැන් මම මේ ටිප්ස් තමයි ඔයාලට මතක් කර කර යන්නේ මුලින්ම පිරිසිදුකම මතක තියාගෙන ඊට පස්සේ අනිත් දේ තමයි මුලින් ගන්නේ මුලින්ම පාවිච්චි කරන්න මතක තියාගන්න ඕනේ. කුස්සියට ඉපකෙන්න වැරද්දක් තමයි කඩින් අලුතින් මොනවා හරි ගෙදෙට්ට ගෙනාවට පස්සේ ඒදා තමයි අපි මුලින්ම කඩන්නේ. හැබැයි එහෙම කරන්නේ නැතුව සමහරෙන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කඩෙන් කහකුඩු පැකට් එකක් ඔයා අරගෙන එනවනේ. ඒ කහකුඩු පැකට් එකේ කහකුඩු අපි ප්‍රයෝජනෙට ගන්න කලින් ගෙදර තියෙන කහකුඩු ටික ප්‍රයෝජනෙට අරගෙන ඊට පස්සේ වාට පුළුවන් නම් අර අලුතින් ගෙනාපු කහකුඩු ටික ප්‍රයෝජනෙට ගන්න ඕඩ පුළුවන් පිළිවෙලට වැඩ කරන්න. ඒ වගේම පිළිවෙලට කුස්සිය තියාගන්න. සහ මේ වැඩිපුර අපතේන දේවල් වලක්ව ගන්න වාට එහෙම කරොත් ඔන්න chance එක තියෙන. හැමනම් ඉතින් මතක තියාගන්න දෙවෙනි ටිප් එක තමයි මුලින් ගන්න දේ මුලින් පාවිච්චි කරන්න යා මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම තවත් පුංචි ටිප් එකක් තියෙනවා. ගොඩාක් වෙලාවට ගොඩක් අය කියනවනේ මේ අල පැලවෙනවා කියලා. නේද? අහලා තියෙනවා නේද? කුස්සිය මේ අල තිබ්බට පස්සේ පැලවෙනවානේ. ඔහොම අහලා තියෙනවානේ. ඒකට ප්‍රශ්න තමයි. ඒකට හේතුව තමයි අපි ලෝණයි අලයි දෙකම එකට තමයි තියන්නේ. හැබැයි ඔහොම දෙක එකට තියන්නේ නැතුව මේ දෙක වෙන් වෙන් කළා තිබ්බත් එහෙම මේ අල පැලවෙන එක නම් වට පළක්ව ගන්න පුළුවන්. මෙහෙම අල පැලවෙන්නේ ඕනෑම නිකුත් කරන වායු නිසා අල ඉක්මනින්ම පැලවෙන්න බලනවා. ඉතින් ඒ නිසා මම අර කලින් කිව්වා වගේ ලෝණයි අලයි වෙන් කළා තියාගත්තොත් අල පැලවෙන්නේ නැතුව එයාට කුස්සිය තියාගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම කරන්න මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම අනිවාර්යයෙන්ම ඔය එළවලු කපන්නයි මස් මාළු කපන්නයි ඔයා ලෑලි තරක දෙකක් තියාගන්න මතක තියාගන්න ඕනේ. මොකද මම අර කලින් කියපු දේ බඩේ අමාරු. එතකොට අජීර්ණ තත්ත්ව වළක්වා ගන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ විදිහට ඔයා ලෑලි දෙකක් පාවිච්චි කරොත් කුස්සියේ එහෙම නැත්තම් ඔයාගේ කිචන් එකේදී. එවගේම තමයි අපි වෑංජන වලට ලුණු දාන විදිහ තියෙනවානේ. ගොඩාක් වෙලාවට අපි කරන්නේ පරිප්පුවකට ලුණු මුලින්ම දාලා ඉවර වෙලා ඔක්කොම ලුණු ඇතද කියලා අන්තිමට බලලා පරිප්පුවට ඔපෙන් දානවා. ඕකනේ කරන්නේ නේද? හැබැයි ඉතින් එහෙම කරන්නේ නැතුව මෙන්න මේ විදිහට කරොත් එහෙම ඔයාට ගෑස් ටිකත් වට ඉතුරු කරගන්න chance එකක් තියෙනවා. දැන් ওই වෑංජන වලට ලුණු දානකොට විශේෂයෙන්ම පරිප්පු වලට, බෝංචි වලට, කඩල වලට මේ වගේ වෑංජන වලට ලුණු දානකොට මේ දේවල් මුලින්ම තැම්බෙන්න දීලා ඔයා අන්තිමට ලුණු එකතු කරන්න මතක තියාගන්න ඕනේ. මොකද එහෙම මුලින්ම ලුණු දැම්මත් බෝංචි කඩල පරිප්පු වගේ තේවල් තැම්බෙන්න වෙලා යනවා. ඉතින් ඒ වෙලාව පවම කරගන්න ඔයාට පුළුවන් මේක තැම්බුණාට පස්සේ ලුණු මේ වෑංජන වලට එකතු කරොත්. එහෙනම් ඉතින් ඒ වැඩේත් කරන්න මතක තියාගන්න ඕනේ. හරිද? ෆ්‍රිජ් එක පිරිසිදුවට තියාගන්නත් මතක තියාගන්න ඕනේ. දැන් ෆ්‍රිජ් එක පිරිසිදුවට තියාගන්නකොට අලුත් කෑම උඩ රැක් වලට දාන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ ඉතුරු කෑම පහළ රැක් වලට දාන්න පුළුවන්. මස් මාළු වගේ දේවල් වහන්න පුළුවන්. භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකට දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට ඔයාලට පුළුවන් මේ ෆ්‍රිජ් එක හරිම පිරිසිදුවට පිළිවෙලට තියාගන්න. ඒ විතරක් නෙවෙයි මතක තියාගන්න සතියකට එකපාරක් අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ ෆ්‍රිජ් එක ක්ලීන් කරන්න මතක තියාගන්න ඕනේ. එහෙම කළොත් නම් ලස්සන හොරබුහට පිළිවෙල හොඳ ෆ්‍රිජ් එකක් ඔයාට දැක ගන්න පුළුවන්කම ලැබෙයි ඔයාගේ කිචන් එකේ. ඉතින් ඒ නිසා ඒ දේවලුත් කරන්න මතක තියාගන්න ඕනේ. මුළු කිචන් එකම පිරිසිදුවට පිළිවෙලට තියාගන්නවා කියලා කියන්නේ මේ හැම දෙයකම එකතුවක්. හරිද? ඒ දේ තව හොඳට මතක තියාගන්න ඕනේ. ඒත් එක්ක
නොවේ ඉතාල මත්තහි මතයනුවන අපේ ගෙවල් වල ගොඩාක් වෙලාවල් වලට අප රෑට උයපු බට්ටික සමහරක් වෙලාවල් වලට උදේට තුරලා තියෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔයාට කරන්න පුළුවන් මේ ගෙදර තියෙන එළවලු ටිකක් එකතු කරලා ඔයාට මේක ෆ්‍රයිඩ් රයිස් එකක් විදිහට හදන්න පුළුවන්. ඉතින් එහෙම හදලා උදේට ඔයාට මේක චුට්ටක් කන්න දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැනේ තින්නේද? එහෙම කන්න කෙනෙක් නම් වැඩිපුර දවල් නාස්ති වෙලයික ඔයාට අවම කරගන්න හැකියාව තියෙනවා. ඉතින් කුස්සිය විතරක් නෙවෙයි, කුස්සිය පිළිවෙලට පිරිසිදුව තියෙන ගමන්ම අපිට නාස්ති වෙන දවල් අවම කරගන්න පුළුවන් නම් ඒකත් ඇත්තටම අපිට මේ කාලෙ විදිහට ලොකු ඉතරයක් නේ. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා ඒ ටිප් එකත් කරන්න මතක තියාගන්න ඕනේ. සමහරක් විට මේ දවල් මේ ටිප් එක නම් අනිවාර්යයෙන්ම ඔයා කරන්නවත් ඇති. ඒ වගේම තමයි කඩලේ වගේ දේවල් තම්බනකොට ගොඩාක් පියවල් වලට මං අර කිව්ව විදිහටම ලුණු දාන්න ඕනේ. ලුණ එකතු කරන්න ඕනේ පස්සේ. විතරකුත් නෙවෙයි, දැන් බිත්තර තම්බනකොට මොකද්ද කරන්න ඕනේ? බිත්තර තම්බනකොට ඒක අනිත් පැත්ත තමයි කරන්න ඕනේ. බිත්තර තම්බනකොට ආට පළුවන් ලුණු දාලා බිත්තර තම්බන්න. එතකොට බිත්තර කට ඉක්මනින්ම ආට ගලව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දේවල් ට්‍රයි කරලා බලන්න. මේ දේවල් ට්‍රයි කරන එකෙන් ආට ඔයගේ කුස්ස පිරිසිදුවට ලස්සනට තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයගේ වැඩ කටයුතු ටික කාර්යක්ෂම කරගන්න පුළුවන්. මොනවද ඉතින් කරන්න බැරි? එහෙමනම් ඉතින් අනිවාර්යයෙන්ම මේ දේවල් ටික ඔයා උත්සාහ කරලා බලන්න ඕනේ. එහෙම උත්සාහ කරලා බලලා හරි ගියොත් එහෙම අපතටත් කියන්න මතක තියාගන්න නැහැද? එහෙමනම් ඉතින් මේ විදිහට තමයි කිචන් ටිප්ස් ටිකක් ගැන මම ඔයාට මතක් කරේ. ලස්සන සින්දුවක් අහමුද? මොකද කියන්නේ? දිගටම අහගෙන ඉන්න ගමන් මට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. නැත්නම් 112 510 510 එහෙමත් නැත්නම් මවන්න පුළුවන් WhatsApp message එකක් 0718 89 3 89 3 ට මලකට මතක් කරන්න. 11 වෙනිදාට 10 වෙනිදා දැන් වෙලාව 5

තියෙනවා. දැන් අපි ඇත්තටම කැමතිනි මේ සෞඛ්‍යවත් ආහාර වේලක් අපේ ජීවිතයට එකතු කර ගන්න. නේද ගොඩාක් වෙලාවට අපි බලන්නේ ලෙඩ රෝගවලින් අඩුම ජීවත් වෙන්නනේ. හිතන්න දැන් මෙනීර කියලා කියන්නේ ඒ කාලේ ඉඳන් අතීතේ ඉඳන්ම අපව සෞඛ්‍යවත්ව තියාගන්න පුළුවන් වෙන විදිහේ ධාන්‍ය වර්ගයක්. හිතන්න මෙනීර වලින් අපිට හදාගන්න පුළුවන් කෑම ජාති ටිකක් ගැන මට කියන්න.

ඉක්මනින්ම කැම ජාතික වට මතක් කරන්න. වාට පොලිය පුළුවන් නම් මෙනේරි වලින් මෙනේරි කැඳ හදන්න. මේකට වාට ඕන වෙනවා මෙනේරි පෙට, පොල් කිරි, වතුර, ටොමැටික කෝල්. ඊට පස්සේ මේකේ රස වැඩි කරගන්න සීනි, කජු, එතකොට වියළි මද වගේ දේවල් එකතු කරගෙන අපි සාමාන්‍යයෙන් කැඳ හදන විදිහටම වාට මෙනේරි කැඳ හදාගන්න මේ අවස්ථාව තියෙනවා. ඒ තමයි පළවෙනි කැම ජාතිය. ඊට පස්සේ මෙනේරි කිරි පෙට්ටුවට හදාගන්න පුළුවන්. මේකත් සාමාන්‍යයෙන් අපි කිරි බත් හදන විදිහටම තමයි හදාගන්නේ. තඹගත්ත මිනීරාට මුලින් ඕන වෙනවා. ඊට පස්සේ උකු පොල් කිරි ටිකක් ඕන වෙනවා, ලුණු ස්වල්පයක් ඕන වෙනවා. ඉතින් මේ ටික ඔක්කොම එකට මිශ්‍ර කරලා අපි සමනින් කිරිබත් හදන විදිහ දන්නවනේ. අන්න ඒ විදිහටම මිනීර කිරිබත් එක වාට හරිම ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒත් එක්කම මිනීර පෙට්ටු ගොඩක් වෙලාවට මිනීර කියන දේවල් අපි නිකම්මනේ අපේ ශරීරයට එකතු කරගන්න බලන්නේ. හැබැයි එහෙම නැතුව වෙනස් වෙනස් විදිහට ට්‍රයි කරලා හදලා බල බැලුවොත් එහෙම අපිට අලුත් රසයක් මිනීරි වලින් එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මිනීරි පිට්ටුවට හදාගන්න පුළුවන් මිනීරි පිටි. ඊට පස්සේ ගාගත්ත පොළු ලුණු එකතු කරලා සාමාන්‍යයෙන් පිට්ටු හදන ක්‍රමවේදය තියෙනවානේ. අපි අන්න ඒ විදිහටම මිනීරි පිටු අපිට හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒත් එක්කම මිනීරි එළවලු සුප් එකක් වට හදාගන්න පුළුවන්. තඹ ගත්ත මිනීරි, එතකොට කැරට්, පෝංචි, තව ඔයා කැමති නම් වට්ටක්ක, මේ ඕනම දෙයක් එකතු කරලා ලුණුත් එකතු කරලා වට පුළුවන් මිනීරි සුප් එකක් හදාගන්න. මේවා හරිම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර කියන දේ තව හොඳට මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම මිනීරි කුකීස් හදන්න පුළුවන්. මිනීරි පිටි, බටරේ, හකුරෝ එකතු කරලා මිනීරි කුකීස් වාට හදාගන්නත් පුළුවන්. ඉතින් අපි කුකීස් හදන විදිහ තියෙනවානේ. අන්න ඒ විදිහටම තමයි, ඒ ක්‍රමවේදෙටම තමයි ඔන්න අපි කුකීස් හදාගන්නවා. ඉතින් විශේෂිත යන්නේ මේ හැම එකටම මිනීරි පිටි එකතු කරන එක. අන්න ඒ විදිහට තමයි මිනීරි වලින් එක එක රස තියෙන එක එක කැම ජාති හදන්න පුළුවන්කම ලැබෙන. ඉතින් මේ දේවල් තව ට්‍රයි කරලා බලන්න ඕනේ. මොකද මේ දේවල් අපිට හොඳ, අපේ ශරීරයට හොඳ සෞඛ්‍ය ආරක්ෂිත දාන්න කියන දේ තව මතක තියාගන්න ඕනේ. මමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවකින් අද ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට අවසන් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් කට්ටියක් ඉන්නවා මතක් කරන්න. මං යනවා පිළියන්දලට. පිළියන්දලින් හෂි මට කතා කරා, මෙලනේ, එවැගේම සමෝද, ජොහාන්, යොහාන්, ජෙහාන් මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම ශිෂ්‍ය එකතු කරගන්න පොල හැමෝමත් එක්කම ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ඒත් එක්කම බැවිලාගේ ටික්ටොක් ලයිව් එකේ ඉන්න කට්ටියයි ගෙදරින්දන් අහගෙන හිටපු ඔයාලා එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් වාට දෙන ගමන්ම යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. මම ගියාට අනිත් කෙනා රෙඩි පිට ඉන්න වැඩි වාර ගන්න. එහෙමනම් ඉතින් දෙකටම 89.1 දෙකටම ආ විදිහටම සුප්‍රීම් රේඩියෝ හකින් ඉන්න මනවත් මතක් කරන්න. 11:52 වෙනවා. මම මනීෂා.

0: සුප්‍රීම් රේඩියෝ උසසම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරිදන් සෙල් ජාලය පසාතල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්බ සාගම්පල.
1: අවසාන ප්‍රශ්නය, ආශි අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ, වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක, මොකද නැත්නම් පිටිපස්සින් ඇයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පු ටවුන් අහන්න.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නත් හරියට දාගන්නකෝ.
4: කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන හිමාවෙලා ආසනේ රටුමට සතිය දවස් පහෙම උදේ හතට.
2: අනුග්‍රහය.

0: සැපත් වෙනවාක.
1: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
2: පස්වන් දහසකන සමාවසද රාජෝත්තම අනන් වහන්ස,
1: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
1: ඈ හැබෑවට
4: සුපෙදවස් පහේම දහවල් දෙකට.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
4: කාලය වැඩි තලාවෙන් වසේ ගියත්,

වෙලාව දවල් 12යි විනාඩි 32යි හිටවුතුනේ. මේ අද හරි ලස්සන මේ ඔයාලට වටින දේවල් ටිකක් මම අරන් ආව හැමදාම වගේ ඉතින් දන්නවනේ. ඒව මේව නෙමෙයි කෙලිම ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් තමයි මම ඔයාලට කියන්න කියලා. ඉතින් විහිළුත් එක්ක ඇත්තක් තියෙන කතාවක් තමයි මේක. හරිද? දැන් සමාජ ජීවත් වෙන්න ඕන නම් ඔයාලට පිළිපදින්න ඕන දේවල් මම ඊයේ කිව්වනේ අර මේ ලස්සන වාක්‍ය ටික ලියලා තිබ්බ කියලා අපේ ප්‍රදීප් කියලා සහෝදරෙක් එව්වා කියලා. අනේ ඒ වගේ මේක මේ මම දැක්ක මේක නම් තැන් තැන් ගුලින් ගත්ත ටිකක්. මේකත් මේ ෆේස්බුක්ේ මම අර හැමදාම කියන්නේ ෆේස්බුක් එකේ වෙන්න පුළුවන්, ඉන්ස්ටාග්‍රෑම් එකේ වෙන්න පුළුවන්, සෝෂල් මීඩියා ඕනම එක තමන් බලන දේවල් තමයි තමන්ගේ ෆීඩ් එක දෙන්නේ. හරි දැන් මං වගේ හොඳ දේවල් විතරක් බලන හොඳ ළමෙක් නම් ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් තමයි ඔයාගේ ෆේස්බුක් වෝල් එකට, ෆේස්බුක් ෆීඩ් එක දෙන්නේ, ඉන්ස්ටාග්‍රෑම් ෆීඩ් එක දෙන්නේ. ඒ වගේම ඔයාලා නිකන් අනවශ්‍ය දේවල් වල බලනවා නම් නිකන් ඕපදූපම වෙනවා නම් හැම වෙලෙම ඕපදූප කෙරෙහිම ඔයාගේ යොමාගෙන ඉන්නව නම් ඔයාගේ සිතේ ගත සියලුම දේ එන්නේ ඒවා තමයි හිතවතුනේ. ඒ නිසා හරිද දැන් මේ මේ හරි ලස්සන මේ වාක්‍ය ටිකක් තිබුණා. මේ උපදෙස් ටිකක් මේ වාක්‍ය නෙමෙයි, මේ උපදෙස් ටික මම උපදෙස් දෙක බෙගින්න ඔයාලට, වරකට දෙක බෙගින්න ඔයාලට කියනවා. හරිද? මෙන්න මේ වගේ තිබ්බා. සමාජයේ ජීවත් වෙන්න ඕන නම් මතකය හොඳ වෙන්න ඕනේ. හරිද? සමාජයේ ජීවත් වෙන්න ඕන නම් හොඳ මතකයක් තියෙන්න ඕනේ ඔයාලට. එයි මේ හොඳ මතකයක් තියෙන්න ඕනේ කාට මොන බොරුව කියවන කියලා මතක තියාගන්න ඕනේ. දැන් මෙහෙමනේ අපි පුදක් ජන මිනිස්සු. ඉතින් අපි දැන් මම නම් ඇත්තටම සමහර වෙලාවට බොරු කියනවා. මම විශ්වාස කරන එහෙම කියන්නේ නැත්තම් හරි හරිම හොඳයි. නියමයි සුපිරි. එහෙම කියන්නේ නැත්තම් ඇත්තටම ඔයා හොඳයි. මම කියන්නේ බොරු කියන කෙනෙක් නම් සමාජ ජීවත් වෙනකොට හොඳ මතකයක් තියෙන්න ඕනේ. මොකද හේතුව තමයි කාට මොන බොරුවද කිව්වේ කියලා මතක තියාගන්න ඕනේ. හරිද? කාටද මොන බොරුවද කිව්වේ කියලා බොරු පටලවා ගන්න එපා හිතවතුනේ. ඔය කියපු කෙනාට හරියට ඒ දේවල් කියන්න මතක තියාගන්න ඕනේ. නැත්නම් එහෙම හරි ප්‍රශ්න වෙනවා. ඒ වගේම තමයි හැමෝම යාළුවෝ කියලා හිතන්න එපා. හරිද? Don't think like that. Okay. හැමෝම යාළුවෝ කියලා හිතන්න එපා. මොකද සමහරු Wi-Fi වගේ. සමහරු Wi-Fi වගේ. ඇයි මේ Wi-Fi වගේ කියලා කියන්නේ? ඒ දන්නවද? සමහරු Wi-Fi වගේ වැඩක් තියෙනකොට විතරයි connect වෙන්නේ. ඒ hotspot එකේ කියලා ඉවත් command නෑනේ. අන්න right ඔය මතක තියාගන්න. ඔයා පිළිපැද්දොත් එහෙම ආගම යෝන් සිහින ලෝකයේ සුවින්ට වෙන දෙයක් නැහැ හිතවතුනේ. නේ සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. වෙලාව දවල් 12යි විනාඩි 34යි. කෝල් කරන්න, මැසේජ් කරන්න 0818-83-83-83ට WhatsApp message එකක් දාන්න. වෙනත් 0112-510-510ට කෝල් එකක් දාන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙනින් යමු කියලා.
1: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට non-stop සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේග පොඩ්ඩක් වැඩි වෙලා.
1: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේග පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: Boring Sunday happening කරගන්න. ගැලපෙන බා මියුසික් වයිබ් එක.
3: Supreme Music Sunday.
4: ඉනිදා උදේ 9ට.
5: ඉගෙන ගන්න සර්.
6: 89.1

තව දවල් 12යි විනාඩි 47යි හිතවතුනි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. අපි මේ පැයට කතා කරන අන්තිම අවස්ථාව තමයි මේක. දැන් මේ අර මම හරි ෂෝක් කතා ටිකන්නේ දැන් අර කලින් කිව්වේ අර සමාජ ජීවත් වෙනකොට හොඳ මතකයක් තියෙන්න ඕනේ. මේ පාඩම් කරන්නේ එක්සෑම් ලියන්න නෙමෙයි. කාටද මොන බොරුවද කිව්වේ කියලා මතක තියාගන්න ඕනේ. ඔවා මේ විහිළු නෙවෙයි, ඔවා ඇත්ත කතා. හොඳේ, මොකද සෑහෙන්න අපේ ජීවිතේ ඉස්සර ටීචර්ස්ලාට එහෙම සමහර දේවල් කියද්දී අපිට පොඩ්ඩක් පැටලිලා ලොකු අකරතැබ්බවලට අපේ ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒව මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම සමහර යාළුවෝ නිකන් Wi-Fi වගේ. ඇයි Wi-Fi වගේ කියන්නේ? සමහර යාළුවෝ ඇත්තටම Wi-Fi වගේ නිකන් අර ෆෝන් එකේ තියෙන පර්සනල් හොට්ස්පොට් වගේ. වැඩක් කරගන්න ඕන නම් විතරයි කනෙක්ට් වෙන්නේ, ඊට පස්සේ අදාළම නැහැ. තව දෙයක් තියෙනවා මේ පැය කියන්නේ. ඒ මොකක්ද දන්නවද? සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ ඔයාට WhatsApp එක තියෙන්නේ, WhatsApp app එක තියෙන්නේ. අන්න ඒකෙන් ඔයාලට ආදර්ශයක් ගන්න පුළුවන්. ඒක හසුරවනවා වගේ ඔයාගේ ජීවිතෙත් ඔයාලට හසුරවන්න පුළුවන්. සමහර අපිට ජීවිතයේ දේවල් තියෙනවා, අපි ඒවා ඒ messages seen කරලා reply කරලා සමහර වෙලාවට message එකට react කරන්නත් ඕනේ. සමහර දේවල් තියෙනවා react කරාම විතරක් ඇති. අයි විශේෂයෙන් reply කරන්න ඕනේ නැහැ. message එකකට reply කරන්න නැතුව react කරාම ඇති. thumbs up එකක් හරි මොකක් හරි.

ප්‍රේම් රේඩියෝ ලෝකය වෙනස් කරන්න කලින් තමාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න සිහි නැතිනම ජැක් රාහේ දවසකට පාර කියන්නේ.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන අරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

සුබ දහවලක් හිතවතුනි, සුබම සුබ දහවලක් වේවා. අපි ලන්ච් බ්‍රේක් දෙවෙනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සති දවස් පහම දවල් තුන හින්දා දෙක වෙනකන් ඔයාලට අපි වහන්න පුළුවන්. අපිට මතක් කරන්න කීප දෙනෙක් ඉන්නවා, ඉක්මනට මතක් කරන්නම්. අපි යනවා කළුතර පැත්තට. කැලුම් මහත්තයා අපිට කතා කරලා කිව්වා හැමදාම වගේ අපි වහගෙන ඉන්නවා කියලා. එතකම දිවුලපිටිය පැත්තට අපි යනවා. දිවුලපිටියෙන් අපිට අද පළවෙනි වතාවට කතා කළා කවුද කියලා දන්නවද? කතා කළේ ඉන්ද්‍රාණි. ඉතින් ඉන්ද්‍රාණි මහත්මියව බොහොම ආදරෙන් අපි උතුර කරනවා. ඉතින් වැඩ කරන තැන පොඩි ගාමන්ට් එකක් වගේ ගෙදර කරනවලු. ඉතින් ඒගොල්ලෝ එකතු කරගන්න කියලා කිව්වා. කවුද මේ නම් මොකද්ද? ඉන්දිකාවත් එකතු කරගන්න බොහොම ආදරෙන්. එතකොට චමරි ඉන්නවා කියලා කිව්වා. ඒත් එක්කම අතපත්තු ඇන්ටිවත් එකතු කරගන්න කියලා මතක් කරන්න කියලා කිව්වා. ඔන්න ඉතින් ඒ කට්ටියවත් මතක් කරනවා මේ විදිහට. එතකම් පැයේ මුලම අපි මතක් කරන්න ඕනේ මාළදෙවියනේ සෙට් එක හැමදාම වගේ අපි වහගෙන ඉන්නවා. අපි දන්නවා ශාන්තයි යතුරු පිරිස, කමල්, ඊට පස්සේ නිෂාන්, දේශාන්, මේ හැමෝම එකතු කරගන්න අපි ලස්සනම ලස්සන සිද්ධෝකට. එතකම අපිට කතා කළා මරමදෙල්ලෙන් දේශප්‍රිය අයියවත් අපි බොහොමාදරයෙන් එකතු කරගන්නවා. දේශප්‍රිය අයියා තනියෙන් නෙවෙලු ඉන්නේ, ගොඩක් කට්ටිය කඩේ ඉන්නවා. ඉතින් කඩේ ඉන්න හැමෝමත් එකතු කරගෙන ඉක්මනටම මල්ලි පුළුවන් නම් සින්දුවක් දෙන්න කියලා කිව්වා. මොකද හැමෝම අහගෙන ඉන්නවා කියලා. ඔන්න දේශප්‍රිය අයියාගේ කඩේ මාවනෙල්ල පැත්තේ ඉන්න කට්ටියව අපි එකතු කරගන්නවා බොහොම ආදරෙන්. ඒතකම විශේෂ දෙයක් කියන්න තියෙනවා සින්දුවක් දෙන්න කලින්. ඒ තමයි මේ දැන් උදා වෙලා තියෙන්නේ ලස්සනම ලස්සන මාසයක්නේ. පින්බර පොසොන් මාසය තමයි මේ විදිහට උදා වෙලා තියෙන්නේ. ඉතින් පොසොන් මාසේ අපේ පොඩිත්තු වෙනුවෙන් අපි වැඩක් ලෑස්ති කරලා තියෙනවා. ඒ තමයි පොඩ්ඩංග උදෑසන වැඩසටහනට සමගාමීව අපි ලෑස්ති කරලා තියෙනවා. පුංචි අපි පොසොන් සමරන්නේ මෙන්න මෙහෙමයි කියන මාතෘකාව යටතේ ලස්සනම ලස්සන චිත්‍රයක් ඇඳලා. පොසොන් කාලේ දේවල් දකින දේවල්, ඔයා දැකපු දේවල්, දැකලා තියෙන දේවල්, ඔයාගේ අත්දැකීම් මොනවද, මොනවද පොසොන් කාලේදී විශේෂත්වය මොකද්ද, ඕනම චිත්‍රයක් ලස්සනට ඇඳලා ඔයාට කැමති විදිහකට කැමති දෙයකින් පාට කරලා, පාට පැන්සල් වලින්, එහෙම නැත්නම් පැස්ටල් වලින්, ඕන විදිහකින් ඕන දෙයකින් පාට කරලා අපිට එවන්න ඔයාට හැකියාව තියෙනවා. පේන්ට් කරනවත් කමන්නේ, අපිට ලස්සනට චිත්‍රේ පාට කරලා කලර්ෆුල් චිත්‍රයක් අපිට ෆොටෝ එකක් අරගෙන අම්මට හරි තාත්තට හරි කියලා 0718 89 83 83ට දැන් අපි වැඩිහිටියෝනේ අහන් ඉන්න මේ නම්බර් එක ලියාගන්න කොහේ හරි, නැත්නම් මතක තියාගන්න, නැත්නම් ෆෝන් එකේ එන්ටර් කරගන්න 0718 89 83 83 කියන WhatsApp නම්බර් එකට. අවුරුදු 12ට අඩු සියලුම අපේ පුංචි පොඩිත්තන්ට හැකියාව තියෙනවා මේ තරඟයට සහභාගි වෙන්න. මතක් කරන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේකෙන් ජයග්‍රහණය කරන ජයග්‍රහී චිත්‍ර හිමි පොඩිත්තන්ට අවස්ථාවක් දෙනවා සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහනට අපේ මැදිරියට ඇවිල්ලා අපිත් එකතු වෙලා රෙකෝඩ් කරලා ඊට පස්සේ පුහුණු වීම කරලා අපිත් එකතු වෙලා සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙනවා ජයග්‍රහී චිත්‍ර හිමි පොඩිත්තන්ට. ඒ නිසා මතක ඇතුව ඔයාගේ නම ගම විස්තරත් ওই චිත්‍රයේ උඩම පැත්තකින් කෙරෝලකින් උඩ හරි යට හරි කොහේ හරි ලියලා අපිට එවන්න කියලා මතක් කරනවා. ඒ වගේම මතක් කරන්න දෙයක් තියෙනවා, එවන හැම චිත්‍රයක්ම අපි සිලෙක්ට් කරලා ඒකෙන් චිත්‍ර ගොඩාක් අපි සූදානම්ින් ඉන්නවා අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් සරහා මුළු ලෝකෙටම බලන්න එළිදක් වන්න. එහෙනම් ඉතින් මේ ටික තමයි විස්තරය. අපි යනවා ලස්සන සින්දුවක් දෙන විශේෂයෙන් අපේ මාළදිවයිනේ පැත්තේ අහන් ඉන්න කට්ටියටයි, අපේ දේශප්‍රියය ඉන්න මාවනැල්ලෙන්, ඊට පස්සේ දිවුලපිටිය කට්ටිය ඉන්නවා, පිළියන්දර කට්ටිය ඉන්නවා. එක්කොටම අපි දෙනවා ඔබට බෑන්ඩ් එකේ තරු එළියේ මෙඩ්ලි එක.

0: ජනරේගා ධනරට හා නිරතුරුවම දුක්ලයි කෝපික හතන මාරු අත ඉක්මවා දැවැන්ත සුපුරතය ගෝබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් දෙමින් උදව් දෙනවා රටක් තිරගෙන ශක්තියක් සම්පතහන ධනය වෙන පෝතන ඔබ කෝටිපතියක් වන්
1: විරෝධිකා සුදුදා
2: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදල පෙරන
1: ජීවිතයේ මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස්ට් එක පතුලේ පේන්නත්ද? හරියට දාගන්නකෝ.
1: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිමාවදම ආසන්නයේ සිතේ දවස් පහේම උදේ හතට
2: අනුග්‍රහය
3: මෙල්ටෝල් හිසරතිය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: සැපත් වෙනවාක.
1: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
2: එම මෙහෙම
3: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
1: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
4: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
1: ඈ හැබෑවට
5: සකේ දවස් පහේම දහවල් දෙකට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් එක පටලන් පේන්නත්ත හරියට දාගන්නකෝ.
9: Welcome show. කලබලෙන් කම්බලිකමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටලගන්න පටන් ගන්න සතියේ දවස් පහේම උදේ හකට. Welcome show.

ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

වෙලාව දවල් එකයි විනාඩි 51යි. හිතවතුනි යන්න වෙලාව ඇවිල්ලා තියෙන ඉතින් හෙට දවස් ගැන මතක් කරන්න ඕනේ. හෙට දවස් කියලා කියන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක වෙන දවස. ඔයාට පුළුවන් දවස පුරාවට එක දිගට සින්දු අහන්න වගේම ඔයාගේ හිතේ තියෙන සින්දු වෙලාවට ගැලපෙන සින්දුවක් නම් අපිට කියන්න අවස්ථාව තියෙනවා. අපිට WhatsApp message කරලා අපෙන් ඉල්ලගන්න අවස්ථාව තියෙනවා. එතකම හෙට දවස පුරාවට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ඔයාට TikTok live බලන්නත් අවස්ථාව තියෙනවා කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අර කිව්ව දේවල් මතක තියාගන්න. මතක හොඳට තියාගන්න. මොකද මේ කාටද මොන බොරුවද කිව්ව කියලා පුළුවන් නම් හොඳට මතක තියාගන්න. නැත්නම් සෑහෙන්න අවුලකට ලක් වෙන්න වෙනවා. පුළුවන් තරම් ඇත්ත කියන්න. එහෙම ඉතින් වාට බැරි කමක් තියනවා නම් අර දේ මතක තියාගන්න. පිටකවරෙන් මයින් එපා කට්ටියෝ. මොකද සමහර පිටකවර හරි ලස්සන. ඇතුළේ සම්පූර්ණයෙන් හිස්. සමහර යාළුකම් කියන්නේ ජීවිතේ ඔයාගේ ෆෝන් එකේ Wi-Fi hotspot වගේ. අවශ්‍ය වෙලාවට විතරයි කනෙක්ට් වෙන්නේ. ඊට පස්සේ සත පහකට ගණන් ගන්නේ නැහැ. එහෙනම් ඉතින් ওই ටික මතක තියාගන්න වාට කැමති නම් අපි ඒකටම ගැලපෙන සින්දුවක් තියලා යන්න තමයි හදන්නේ. සතුටින් පරිස්සමෙන් ඉන්න. කාලගුණ තත්ත්වයේ හෙට මෙහෙට වෙනවා. ඒ නිසා සතුටින් පරිස්සමෙන් ඉන්න. තමන්ගේ ආදරණීයන් ගැන හිතන්න. ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා. එහෙනම් හිතවතුනි වෙලාව දවල් 1:53. සුබ දවසක්. මං මැක්.

0: මේ සුප්‍රීම් රේඩියෝ දැන් වෙලාව 12:00.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩේ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: Sunnaviai Ekra, a Sunnaviai Intuna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magiyana. Magirata.
1: ලෝකය වෙනස් කරන්න කලින් තමාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් 105ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
3: anugrahaya
5: wartha pita wartha tabuna koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13 9 8 ikma u davanta supiritya galaba dimin rathe sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwanna
6: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
8: 89.1 89.3
9: Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශි
5: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

Sunnova ay ikaw, Sunnova ay tunay. Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
6: Travel with Supreme.
7: සතිය දවස් 5ම
8: The Welcome Show අහන්න.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.2 Supreme Radio

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: Sumbiay Eka a Sumbiay Tuna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Wagi Handa. Wagi Rata.
1: ලෝකය වෙනස් කරන්න කලින් තමාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සස්මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සාගම්පොල
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්අප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: ලොවේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
5: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින 5ම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන අහනෝනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: with ආශි
5: number 20

0: සටදේ වීකෙන්ඩක හැපනින් කරගන්න
1: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු එක දිගට එක පැනට සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
0: Supreme Radio Radio Super Hits 20 with Hasita.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patala gannatu patan ganna satiya dawas pahema ude hatata the welcome show
1: anugrahaya
3: wartha pita wartha kabani koti ate nlb tanade tahane luturayye rupiyal koti 13.98 ikma u dewanta supiritya galabadimin rathe sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
4: meltdoll hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 Supreme Radio.

0: 104යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් 13.938 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

මේ ඇහුණු සුපුරුදු කටහන නැතුව මේ වෙන කෙනෙක්ගේ කටහන ඇහෙන්නේ මොකද්ද කියලා මේ කල්පනා කරනවා දැන් ගොඩාක් අය නේද? දැන් රැට එන්න ඕන කෙනෙක් මේ වෙලාවේ ඇවිල්ලා මොනවා කරනවද මන්දා කියලා පොඩ්ඩක් බලාගෙන ඇත්තේ. අද ආශි නැහැ. අද ඉන්නේ හසිත. හරි. කමක් නැහැ නේද? අද සවස පුරාවට මම ඔයත් එක්ක ඉන්න ලෑස්තියෙන් ඉන්නවා. අද ඔන්න දවසේ 4 ඉඳලා 6 වෙනකන් මේ විදිහට ලස්සන සින්දු ගොඩාක් එක්ක සවස වරුවම ඔයත් එක්ක ගත කරන්න ලෑස්තියෙන් ඉන්නවා. සවසාවට මම රෑ එන්නේ නැහැ කියන එක අදහස් වෙන්නේ නැහැ. හරිද? මම රෑට එනවා. රෑටත් එනවා. ඩ්‍රීම් නයිට් අරගෙන මායේ මනිෂා එනවා මේ පැත්තෙන්. ඊට කලිමුත් මම අද ආශි නැති හින්දා මේ පැත්තෙන් ඔයාව හමු වෙන්න මේ සවස වරුවෙත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ආශි වගේ මම ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා දෙනවා. වාගේ පාළුව තනිකම නැති කරන්න. අද ඔන්න වැඩ මේ වෙනකොට ඉවර කරලා ගෙදර යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි වැඩක් කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් නේද? වාගේ නිදහස විනෝදේ මේ හැම දෙයක්ම වැඩි වැඩියෙන් තව තවත් වැඩි කරන්න ලෑස්ති. අද දවස පුරාවට මේ සවස් යාමේදීත් මම දැන් අද දවස පුරාවටම අපිත් එක්ක රැඳිලා හිටියානේ 89.1 89.3. ඉතින් ඒ විදිහටම මේ සවස් වරුවත් අද රාත්‍රියත් මේ මුළු දවස පුරාවටම ඔයා එකම විදිහට තියාගන්න අපි ලෑස්ති. අපි සුප්‍රීම් රේඩියෝ. ඉතින් මතක් කරන්නේ ඒ හසන ගීතකට යන්න කලින් වඩ පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 011 2 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. මතක ඇතිනේ නේද? 011 718 893 893 කියන අපේ WhatsApp නම්බර් එකටත් ඔයාලට මැසේජ් එකක් දාන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ පැත්තට මැසේජ් එකක් දාන්න, හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න අමතක නොකර. මම මතක් කරන්නේ අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් වලට ඔයාලට යන්න හැකියාවක් තියෙනවා. අපේ සුප්‍රීම් රේඩියෝ Facebook page එක, ඒ වගේම TikTok channel එක, අපේ YouTube channel එක, ඔයාලට මේ දේවල් වලට ගිහිල්ලා එක එක දේවල් බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හරහත් ඔයාලට අපිට සමීප වෙන්න හැකියාවක් තියෙනවා. හරි, මේ හැම මතක් කිරීමත් එක්කම එහෙනම් මගෙත් එක්ක සවස 6 වෙනකන් මේ විදිහට එක දිගට යන්න ලෑස්ති වෙන්න. හොඳ ට්‍රිප් එකක් එක්ක යනවා ඔය කට්ටියව. නිදි ලස්සන ගීතයකට යමු මේ විදිහට. මේ වෙලාවම අවහගෙන ඉන්න ඔයාවත් එකතු කරගෙන යන්න මේ ලස්සන සින්දු අහන්න. දිගටම ඉන්න මගෙත් එක්ක මම හසිතා.

0: හතරයි විනාඩි 15යි දැන්.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ. ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
3: Travel with Supreme.
4: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සිවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න.

අද දවසේ සවස් වරුවම මම ඉන්නේ ඔයත් එක්ක. කවුද? හසිත. හසිත හසිත තමයි ඉන්නේ. අද ආශි නැහැ කියලා මම කලින්ම කිව්වනේ. ඉතින් එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා WhatsApp එකේ පැත්තට තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. එකතු කරගන්න ඕනේ. සුබ සැන්දෑවක් වේවා. අපිට සින්දුවක් දෙන්න IG අනුර පුස්සැල්ලාව BF ජනපදයෙන් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අනුරවත් එකතු කරගන්න ගම යන්න හදන්නේ. අයිබෝ වේවා. මඩපාත ලක්ෂ්මන්, තමාරා, එවකේම නිෂානි, චේතනා, තේජ අමෝර්, පුංචි පුතා, එවකේම භාග්‍ය, අවිෂ්ක සමග, සේරුවාවිල KDA සමරසිංහ මේ විදිහට ඔන්න මැසේජ් එක දාලා තියෙනවා. සුවපත් වේවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ඔයාටත් එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි, ඊට පස්සේ එකතු කරගන්න ඕනේ ඔන්න මහියංගණයෙන් මේ විදිහට එකතු වෙන්නේ කසුන්. ලස්සන සින්දුවක් අහන්න පවුලේ හැම දෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි ඔන්න මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමවත් එකතු කරගන්න හසිත කියලා තියෙන්නේ. අද ආශි නැතුව පාළුවයි කියලා තියෙනවා ඔන්න. ආශිගේ පාළුව මකන්න තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. කමක් නැහැ නේද? හරි, ආශි හෙට එනවා. බය වෙන්න එපා, ආශි එන්නේ නැතුව ඉන්නේ නැහැ. ආශි එනවා. අද පොඩ්ඩක් මේ කාලගුණය එක පාරටම වෙනස් වෙලා වගේ හැඟීමක් දැනෙනවා නේද? දැන් අද කාලගුණය පොඩ්ඩක් වෙනස් වෙලා කියලා කිව්වේ මේ පැත්තට හරියට වහින්න පටංගල. අර එක පාට මහස තිබ්බම හරි ලස්සන සෞම්‍ය කාලගුණයක් වගේ අවුව පායලා, ඒ වගේම නිල් පාට අහසක් තිබ්බා. එක පාරටම බලාගෙන යද්දි මීදුමකින් වැහිලා ගියා. එක පාටම වහින්න පණන් ගත්තා. එක පාටම සුළඟ තද වුණා. ඉතින් මේ විදිහට එක පාටම කාලගුණේ වෙනස් වුණ එකේ මොකක්ද මේ දැනෙන පෙරනිමිත්ත? මොකක් හරි කියනවාද? මොන හරි වෙන්න

කොහොමද දැන් නියගයක් එනවා කියලා නියගයට කලින් ආයිත් වැහැල් අපිට වතුර ඉතුරු කරලා දෙන්නද මේ හදන්නේ? තේරෙන්නේ නැහැ කාලුගුණේ කියන එක නේද? විශේෂයෙන්ම මේ බම්බලපිටිය ප්‍රදේශයට. ඔයාලගේ පැත්තේ කාලුගුණේ කොහොමද කියලා මට කියන්නකෝ. 0718 8983 8983 මැසේජ් එකක් දාන්න. ගට්ටිම එකතු කරගෙන මේ වෙලාවේ මාව අහගෙන ඉන්න හැවත් එකතු කරගෙන තමයි මේ ලස්සන හින්දි සින්දුව අහන්න යන්නේ. අපි අහලා බලමු මේ හින්දි සින්දුව. දෙකම මගේ දෙකෙදලා ඉන්නවා.

0: 89.1 89.3 Supreme Radio
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනට තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම.
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
5: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දවල් දෙකට
10: සින්දු කපේ with Nimesha Nimesha The Welcome Show
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
12: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
13: ස්ථාන 14ක් ඉදිරිය. කමන්නෑකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා නේ.
12: එහෙම හරි නේද? 67 වන ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින් නේද? අප්පුඩියක් ගහන්න. අපි නේ දන්නේ සාමේ තරුවේ නේද? මොනිකන් අර ගෙයි ගිනි පිටට දෙන්නේ නැහැ නේ නේද? ජාතීන් අතර අසමගිරිනේ මම කියන්නේ මේ. අපේ පවුල් පන්සල් ඇතුළේ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුදමය තත්ත්වයන් නේද?
11: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
2: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu padan ganna satiya dawas pahema udeha tata.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

හතරයි විනාඩි 52ක් වෙලා තියෙන්නේ. රන්සමනල ජෝඩුව වාගේ ඉන්න මේ වෙලාවේ කාලය ගත කෙමෙන් ඉන්න නැත්තම් කොහරි යන ගමන් ඉන්න අය ඉන්නවා වෙන්න පුළුවන් නේද? දැන් මොන හරි වැඩ කරන ගමන් නිවාඩු පාඩුවේ මාව අහගෙන ඉන්නවා ඇති, නැත්තම් වැඩ ඇරිලා ගෙදර යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් නේද? නැත්තම් කොහරි ට්‍රිප් එකක් හරි යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්, මොකක් හරි වැඩක් කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ නිදහස තව තවත් වැඩි කරන්න, ඔයාගේ විඩාව නිවන්න, ඔයාගේ විනෝදය තව තවත් වැඩි කරන්න තමයි මම මේ පැත්තෙන් ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් සවස 6 වෙනකම් මේ පැත්තේ මම රැඳිලා ඉන්න ඔයත් එක්ක. ඊට පස්සේ රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් ඩ්‍රීම් නයිට් තුලින් අපිට ආදරය ගැන කතා කරන්නත් හැකියාවක් තියෙනවානේ. ඉතින් ඒක වෙනම දෙයක්. හරි, ඊට කලින් මම මේ සවස් යාමයම ඔයත් එක්ක ගත කරන්න තමයි ලෑස්තියෙන් ඉන්නේ. එකතු කරගන්න කීප දෙනෙක් ඉන්න ඔන්න හොට්ලයින් නම්බරයකට කෝල් කරා පාන දුරෙන් ජීවනි. ඉතින් ඔන්න අහගෙන ඉන්න ඔක්කොමලාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ජීවනි මේ පැත්තට කතා කරලා කිව්වේ. උදේ ඉඳලා අපි වහගෙන ඉන්නවලු. බොහොම ස්තුතියි ජීවනි, ඔයාවත් එකතු කරගන්න ආදරෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ රුවන් මා වහගෙන ඉන්නවා තංගල්ලෙන්. ලස්සන සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න. ඒ වගේම පවුල හැමෝමවත් එකතු කරගන්න හසිත කියලා තමයි ඔන්න මේ පැතර කෝල් එකක් අරගෙන කිව්වේ. හරි, ඊට පස්සේ මම යන්න හදන්නේ WhatsApp එක පැත්තට. WhatsApp එක පැත්තේ ඉන්නවා කවුද මේ විදිහට ඉන්නේ? දේශප්‍රිය. දේශප්‍රියව එකතු කරගන්න මම යන්නේ නාවල පැත්තට. ලස්සන සින්දුවක් අහන්න ඔන්න අද වැඩ ඇරිලා බෝඩිමට ඇවිල්ලා ඔයා වහගෙන ඉන්නවා හසිත කියලා තමයි ඔන්න දේශප්‍රිය මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. බලන්නේ කැපවීම නේද? අපිත් එක්ක ඉන්න තියෙන ඒ කැපවීම බලන්නේ ආදරය. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාව එකතු කරගන්න තවත් ලස්සන සින්දුවක් අහන්න. දිගටම එකතු වෙලා ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ එකතු වෙන්න ලෑස්තියෙන් ඉන්න මේ වෙලාවේ ඔන්න ඉන්දික මේ වෙලාවේ මාව අහගෙන ඉන්න අනුරාධපුරෙන් ලස්සන සින්දුවකට පවුලෙ හැමෝමවත්, ඒ වගේම වයිෆ්, චෝටි බබා, මවයි, තාත්තවයි මේ හැමෝම එකතු කරගන්න හසිත කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි ආදරෙන් එකතු කරගන්න හැමෝමවත්. හරි, අපිට ඊළඟට අහන්න තියෙන්නේ ජිප්සිස් ලගේ ලස්සන සින්දුවක්. ඉතින් ඒකට යන්න කලින් මතක් කරන්න ඕනේ මේ දවස්වල කාලගුණය කියන එක මම මේ නිවේදනය නිකුත් කරනවා වගේ හැමදාම කියනවනේ නේද? කාලගුණයෙන් මේ දවස්වල බේරිලා ඉන්න

මයි මෙහෙමයි කියලා කියන්න නෑ. මං කියන්නේ පරිස්සම් වෙන්න කියලා ඕනම දෙයක. ඉතින් මේ පරිස්සමෙන් ඉන්න කාලගුණය කියන එක මේ දවස්වල එක පාට වෙනස් වෙනවා, එක පාට වෙනස් වෙන ඉඩ තියෙනවා. ඉතින් බලාගෙන ඉන්නුනේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසගන්න අනිවාර්යම කටයුතු කරන්න ඕනේ. හරිද? ඉතින් තමන්ම තමයි තමන්ගේ ආරක්ෂාව සලසගන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මං ආයෙත් ඔන්න කිව්වා. හරිද? හරි, එහෙනම් ලස්සන සින්දුවකට යමු. ඒ මතක් කිරීමත් එක්ක අපි අලුත් පෑගෙන් තමයි ඊළඟට හමු වෙන්නේ. සවස 6 වෙනකම් මේ එක දිගට ඔයාල නාන් ස්ටොප් සින්දු අහන්න තමයි මේ පැත්තේ ලෑස්ති කරලා දීලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. මම ඊළඟ පැයේ මුලදීම මතක් කරන්න අපේ හොට්ලයින් නම්බර් එකයි, WhatsApp නම්බර් එකයි. දෙකම එකතු ලයින් අපි අහලා බලමු මේ ලස්සන සින්දුව.

0: 89.1, 89.3 Supreme Radio.
1: අලුත් පෑගි තමයි මේ විදිහට අපි දෙන්න හමු වෙන්නේ. පහ විනාඩි 11ත් වෙලා තියෙන්නේ. මම කිව්වනේ අපි හොට්ලයින් නම්බර් එකේ වගේම WhatsApp නම්බර් එක මතක් කරන්න තියෙනවා කියලා. ඉතින් ඉස්සලා මතක් කරන්න අපේ හොට්ලයින් නම්බර් එක 0112510510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ වතර කෝල් එකක් ගන්න. මම ඉන්නවා සවස 6 වෙනකන් මේ මොහොතේදී. ඊට පස්සේ මම මතක් කරන්න අපේ WhatsApp නම්බර් එක 0718893893 0718893893 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලට කැමති දෙයක් WhatsApp එක පැත්තට එවන්න හැකියාවක් තියෙනවා. කැමති දෙයක් කිව්වේ ඔයාලට හරි සැදී පැහැදී වාගේ හිතට ගලාගෙන ඉන්න වචන ඔයාලට එවන්න හැකියාවක් තියෙනවා මේ පැත්තට. මම ලෑස්තියෙන් ඉන්නවා ඒවා ලස්සනට කියවන්න. එවන්න අදහස්, යෝජනා, චෝදනා ඔක්කොම එවන්න මේ පැත්තට. මම ලෑස්තියි කියවන්න. හරි, මේ පැත්ත හරි ලස්සනට ගත කරන්න තමයි මේ ලෑස්තියෙන් ඉන්නේ. මේ වෙලාවේ මාව හගෙන ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා. යාළුවෝ එකතු කරගමු ඉක්මනින්ම. යන්න හදන මේ වෙලාවේ එකතු කරගන්න දිනු. එකතු කරගන්න ලෑස්ති වෙන්නේ කුරුණෑගල තමයි යන්නේ මම. ඒ වගේම එකතු කරගන්න මගේ මහත්තයා දිල්හාන්, ඒ වගේම පුතා දියෝන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු හසිත කියලා තමයි ඔන්න මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම යාළුවා එකතු කරගන්නම්. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ කුරුණෑගලින්ම කෙනෙක් තමයි ඔන්න සඳලි මේ වෙලාවේ මැසේජ් එක දාලා තියෙන්නේ. පවුලේ හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දෙනෙක්මත් හසිතයි ඔයාවත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න මැසේජ් එකේ එවලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නම් ඔයාලවත් එකතු කරගෙන තමයි වෙලස්සන සින්දුව අහන්න ලෑස්ති වෙන්නේ. දැන් දිගටම මාව අහගෙන ඉන්නවා වගේම නේද? දැන් කොහරි යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්, ගෙදර ඉන්නවා වෙන්න පුළුවන්, නිවාඩු පාඩුවේ වැඩක් ඉවරලා ගෙදර යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් නේද? පරිස්සමෙන් ගෙදර යන්න, ගෙදර ගිහිල්ලා හොඳ වොෂ් එකක් එහෙම දාගෙන දිගටම එකතු වෙලා ඉන්න ඕනේ අපිත් එක. හරි, වාගේ විඩාම නිවන්න ලෑස්ති දවස පුරාවටම අපි ඒ කරා වාගේ. ඉතින් ඔයාගේ නිදහස තව තවත් වැඩි කරන්න හැකියාවක් තියෙනවා. දිගටම අපිත් එකතු වෙලා හිටියොත් ඔයාට විනෝදෙන් අද දවසේ අද රාත්‍රියම ගත කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඩ්‍රීම් නයිට් අහන්නත් පුළුවන් 7 ඉඳලා 10 වෙනකන්. දැන් තමයි මගේ මේ සවස් යාමය ගත කරන වෙලාව ඔයත් එක්ක. ඉතින් මේ පැත්තට කතා කරන්න, මේ පැත්තට WhatsApp මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. අපි යන්නේ මරියව හම්බෙන්න. අපි මරියව හම්බෙලා රදේෂ් වන්දබෝණ මොනවද කියන්නේ කියලත් අහලම මේ පැත්තටම. ඉතින් මගේ ටික ඉඳලා ඉන්න. මේ වෙලාවම අවහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්නම් මේ ලස්සන සින්දුවට.

0: najnovijaj ekran, a su novija internet. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magijane. Magijane.
1: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිසරදය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padala gannatu padan ganna satiya dawas pahema ude hatata
6: the welcome show
5: anugrahaya
8: wartha tika wartha tabana koti yate nlv tanade tahane lutrayye rupiyal koti 13 9 8 ikma u dewanta supiritya galaba dimin rathi sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwanna
9: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
11: ලොව සුන්දරතම පාරාදීසේ.
12: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උතුම් යම් සත්‍චාරයක්.
11: Travel with Supreme.
12: සතිය දවස් පහේම
13: The Welcome Show අහන්න.

0: A su nave ai ekra, a su nave ai tuna. Supreme Radio. Makiyana, makirata.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
4: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරි නේ.
5: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් ෆයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
5: ඉනිදා උදේ 9ට.
4: ඉංගෙන්න සර්.
0: The Welcome Show.
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන. ගෝලීය සාමදර්ශකේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
2: ස්ථාන 14ක් ඉදිරිය ගිහිල්ලා. කමන්නේ එකකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා නේ.
3: එහෙම හරි නේ. 67 වෙනි ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින් නේද අප්පුඩියක් ගහන්න. අපි නේ දන්නේ සාමේ තරුවේ නේද? මොනියන් අර ගෙයිගිනි පිටර දෙන්නේ නැහැ නේ නේද? ජාතීන් අතර අසමගිරිනේ මම කියන්නේ මේ අපේ පවුල් පන්සල් ඇතුළ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුදමය තත්ත්වයන් නේද?
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. අසු නවයයි එක අසු නවයයි තුන.

අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් හද ටිකක් විශේෂ දවසක් මේ පාපන්දු ලෝලීන්ටන. ඉතින් පාපන්දු ලෝලීන්ගේ අර බලාගෙන හිටපු දවසක් තමයි අද දවස. ඒ කියන්නේ අද ඔන්න FIFA World Cup එක පටන් ගන්නවා. අද මධ්‍යම රාත්‍රියේ තමයි පටන් ගන්න. ඉතින් ඒ ගැන විස්තරයක් අපේ ඩ්‍රීම් නයිට් වෙලාවේදී අපි අහමු නේද වැඩි විස්තරයක්. ඉතින් ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව කියන මේ රටවල් තුන එකතු වෙලා තමයි අද දවසේදී ඔන්න මේ සත්කාරකත්වයෙන් මේ FIFA World Cup එක පවත්වන්න අද සිට සියලු කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. දවස් 39ක් තිස්සේ ඔන්න රටවල් 48ක් සමාවෙන්න 48ක් සූදානම් මේ තරගාවලියේදී ඔබව ක්‍රීඩාශීලීත්වයෙන් උද්වේග කරව පිනවන්. ඉතින් රැඳිලා ඉන්න ඔයාට නිදි වරාගෙන බලන්න වෙනවා. ඉතින් නිදි වර්ජිතව රාත්‍රිය ගත කරන ගමන් පාන්දර 30 ඇහැරලා ඔන්න ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොළඹ දූපත් අතර තරඟත් මේ දවස්වල පැවැත්වෙනවා. ඉතින් ඒ අතරතුර ඔන්න FIFA World Cup එකත් පටන් ගන්න තියෙනවා. ඔයාට ඉතින් ක්‍රීඩාශීලී මානසිකත්වයකින් මේ මාසේ එකහමාරක කාලය ගත කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ තුළින් ඔන්න රාත්‍රියේදී ඔයාලට දැනගන්න ලැබෙනවා කලින් මැච් වලට මොකද වුනේ, ඊට පස්සේ තියෙන මැච් මොනවද, තියෙන ග්‍රවුන්ඩ්ස් මොනවද, තියෙන විශේෂ විස්තර මොනවද, මේ ආකාරයේ හැම දෙයක්ම රාත්‍රියේදී ඔයාලට අහන්න හැකියාවක් තියෙනවා. අධිකරම සුප්‍රීම් රේඩියෝ එක එකතු වෙලා ඉන්න අපි විස්තර කියන ලෑස්තියෙන් ඉන්නවා. මම තමයි විස්තර කියන්නේ. සමහරක් දවස්වලට කුමුත් කියන්නත් ඉඩ තියෙනවා. ඉතින් මැක්ට චාන්ස් එක දෙන්නත් තියෙනවා සමහරක් දවස්වලට. මම තමයි වැඩි කාර්යභාරයක් සිදු කරන්න නියමිතව තියෙන්නේ. ඉතින් FIFA World Cup එක ගැන විස්තර දැනගන්න රාත්‍රියේදී හැම දවසකම එකතු වෙලා ඉන්න කියන ආරාධනාවත් එක්ක තමයි මේ වෙලාවේ අපි වහගෙන ඉන්න හැම දෙනෙක්ම එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. WhatsApp එකේ මෙතන යන්න ලෑස්ති වෙන්නේ ගිහන් එකතු කරගන්න යන්නේ මැනිකින්න පැත්තට. මැනිකින්නෙන් ඔන්න ගිහන් මේ වෙලාවේ මාව වහගෙන ඉන්නෝ. ලස්සන සින්දුවකට පෞලි හැම දෙනෙක්ම එකතු කරගන්න හවසිත කියලා තමයි ඔන්න මැසේජ් එකේ දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි ගිහන්. පෞලි හැමෝම එකතු කරගන්නන්. ඊට පස්සේ යන්න හදනේ රත්මලාන පැත්තට. අජිත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න මැසේජ් එකේ වලතේ. ඔමසෝදි ආදරෙන් එකතු කරගන්නම් අජිත් ඔයාවත්. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න මඩපාත සිංහ සමාජයේ රංජන්, ඒ වගේම චන්ද්‍රදාස, අබේරත්න, ඒ වගේම මිල්ටන්, මොහාන්, ඉන්ද්‍රසිරි, අමරසිංහ සමගින් ඔන්න එකතු කරගන්න කියලා තියෙන්නේ. ලක්ෂ්මන් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. මම බාත ලක්ෂ්මන්. හරි, මේ කට්ටිය මාතරෙන් එකතු කරගන්නම්. තවත් ලස්සන සින්දුවක් අහන්න. සවස් 6 වෙනකන් මේ සවස් වරුව මම ගත කරමින් ඉන්නවත් එක්ක ඉන්නවා. ඊට පස්සේ රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් ලෑස්තියෙන් ඉන්නවා ඩ්‍රීම් නයිට් වලත් එක්ක ගත කරන්න. ඩ්‍රීම් නයිට් ලස්සන ආදරය ගැන කතා කරන වැඩසටහන මිනිෂයි මමයි අරගෙන ඉනවා රාත්‍රී 7 වෙනකොට. ඉතින් අපිට කතා කරගන්න තියෙනවා ගොඩාක් දේවල්. ගත කරන්න කාල සීමාවත් ගොඩක් තියෙනවා. ඉතින් රාත්‍රී වෙනකම් මම ඔයත් එක්ක ඉන්න කියලා පොරොන්දුෙන් තමයි මේ විදිහට ලස්සන සින්දුවකට ඔයාව එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. අපි අහලා බලමු යොහානිගේ මන්නුඹ මැනිකා.

0: 89.1 Supreme Radio. Magi anda, magi rata. ඉංජිනේරු විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක.

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
5: ජීවිතේ හැම තවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: Supreme Lifestyle. සතියේ දවස් 5ම උදේ 10ට.

கேட்க அசுனவையாய் துண சுப்ரீம் ரேடியோ.

දැන් අද දවසේ හාශි නෑ කියලා මම මේ පැත්තට ආවා. මොකද ඔයාලව පාළුවෙන් තියන්න විදිහක් නෑනේ නේද? ආශිද්දී ඔයාලව පාළුවෙන් තියන්න නැතුව ඔයාලත් එක්ක විනෝදෙන් කාලය ගත කරනවා. අනිත් ඉතින් සවස් වරුව ඉතින් කවුරු හරි එන්න එපැයි නේද? තනි රකින්නත් එක්ක. ඉතින් ලස්සන සින්දු අහන ගමන් මේ පැත්ත ඇවිල්ලා ලස්සන කතා බහ කරලා ඔයාලවත් ලස්සන සින්දු වලට එකතු කරගන්න තමයි මම මේ පැත්තට ආවේ. ඉතින් හතරේ ඉඳලා හය වෙනකම් මට ලැබිලා තිබෙන වෙලාව මේ විදිහට අවසන් වෙලා තියෙන්නේ. ඉතින් යන්න තමයි මේ විදිහට ලෑසි වෙන්නේ. මම ගියාට රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් ආයතනයක් මේ පැත්තෙන් එනවා. තනියම නෙමෙයි, මනීෂත් එක්ක. සුපුරුදු පරිදි ඩ්‍රීම් නයිට් පටන් ගන්න දෙනවා රාත්‍රී 7 වෙනකොට. ඉතින් ආදරය ගැන ආදරෙන් කතා කරන්න වඩා හැකියාවක් තියෙනවා ඩ්‍රීම් නයිට් පැත්තට ආවොත්. එහෙම රාත්‍රී 7 ඉඳලා වඩා හැකියාවක් තියෙනවා 89.1 89.3 දිගින් දිගටම රාත්‍රී 10 වෙනකම් පැය 3ක් ඔන්න ඩ්‍රීම් නයිට් අහගෙන ඉන්න. ඉව මතකනේ මේ දවස්වල කාලගුණේ පොඩ්ඩක් කුරිරු වෙනවා එකපාරටම අපිට හිතා ගන්න බැරි විදිහට. ඉතින් නේද, දිට්ව ඇවිල්ලා අපිට පාඩමක් කියලා ගියා එකපාරටම කියන්න බැහැනේ නේද? ස්වභාවික ආපදා කියන දේවල් කලින් කියන්නේ නැහැනේ. එහෙනම් අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ නේද මොන දේ වුණත්. ඉතින් නීති හරියට පිළිපැදලා තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසගෙන ඔන්න මේ දවස්වල ඉන්න. දැන් ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයක් එනවා කියලත් වාර්තා පළ වෙනවා. ඉතින් ඒවත් හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. ඉතින් රාත්‍රියේ සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තු වෙනවා රාත්‍රී 7:00 මාව හොයාගෙන ඔයත් එයි කියලා. ඉතින් යන්න හදන්නේ ජෝඩු දාලා. ඉතින් ජෝඩු දාලා තමයි මම ඔයත් එක්ක මේ විදිහට යන්න හදන්නේ. ඉතින් සවස 6 වෙනකොටත් ඔන්න මම මේ විදිහට ඔයත් එක්ක නැඳිලා ඉන්නේ. ඔයාගේ විනෝදය තව තවත් වැඩි කරන්න, ඔයාගේ නිදහස තව තවත් වැඩි කරන්න, කොහේ හරි යනවා නම් ඔයාගේ මහන්සිය නැති කරන්න තමයි මේ විදිහට මම ඔයත් එක්ක එකතු වුණේ. ඉතින් 4 ඉඳලා 6 වෙනකම් මගෙත් එක්ක හිටපු ඔයාට බොහොම ස්තුතියි කියන ගමන් තමයි රාත්‍රියට ඔන්න මම මේ විදිහට පියනගන්න ලෑස්ති වෙන්නේ. 6 ඉඳලා 7 වෙනකම් මම ඔයාලට විවේකයක් ලබා දෙන්නම්. රාත්‍රී 7 ඉඳලා 10 වෙනකම් අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවනේ නේද? ඔයාලට කියන්න දේවල් ගොඩාක් තියෙනවා. අද FIFA World Cup එක පටන් ගන්නවා. අද මැදම රාත්‍රියේ 12:30 තමයි පළවෙනි තරගේ තියෙන්නේ. ඉතින් මේ වැඩි විස්තර ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා දිගින් දිගටම රාත්‍රියේදී 89.1 89.3 අහගෙන හිටියෝ. හරි, එහෙනම් අපි ආදරෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාව මගෙත් එක්ක රැඳිලා හිටපු බොහොම දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අය ඔබ සූති ඔයාට මගෙත් එක්ක හිටියට. ඉතින් TikTok live අද ආවේ නැහැ. මොකද ආශිනේ අයිතිකාරි අද ලයිව් එකේ නේද 4 ඉඳලා 6 වෙනකම්. ඉතින් ලයිව් එකක් ආවේ නැහැ මම. ඒ වුණාට මම මේ විදිහට ලයිව් එකකින් ඔයාට රේඩියෝ එක අහගෙන හිටියා. අපේ 89.1 89.3 අහගෙන ඉන්නවා වගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් මාව අහගෙන හිටපු ඔයාටත් බොහොම ස්තුති. හරි, එහෙනම් රාත්‍රී 7 වෙනකොට මනුෂ්‍යත් එක්ක මම එනවා ආදරය ගැන කතා කරන්න. දිගටම එකතු වෙලා ඉන්න ඕනේ හරිද සුප්‍රීම් රේඩියෝ එකත් එක්ක. හරි, එහෙනම් ගිහිල්ලා නම් සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම හසිතා.

0: සවසහයයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාතික වාර්තා තමන කෝටි අටේ NLB තනට තහනය ලොතරයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තම නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
2: මගේ නම ශාමලී, මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. Tamanට ලැබෙන ලොතරැය මිලදී ගන්නම ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි අපි මිලදී ගත්ත නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන Tamanට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය Tamanට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට Taman හිතන්නේ ඇති විදිහට Tamanට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මන්නේ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම එකෙන් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැයි ගදමත එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාකරු.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සින්සුනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබලි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගෑසල තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
6: 89.1, 89.3.

0: ඩෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඉගෙන ගන්න සර්.
6: The welcome show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
1: ස්ථාන 14ක් ඉදිරිය කමන්නේ එකකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා
2: නේ. එහෙම හරි නේද? 67 වන ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින් නේද අප්පුඩියක් ගහන්න? අපි නේ දන්නේ සාමේ තරුවේ නේද? මිනිහන් අර ගෙයි ගිනි පිටර දෙන්නේ නැහැ නේ නේද? ජාතීන් අතර අසමගිරිනේ මම කියන්නේ මේ අපේ පවුල් පන්සල් ඇතුළේ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුද්ධමය තත්ත්වයන් නේද?
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show. 89.1 89.3 Supreme Radio.
7: Supreme Radio. Make a superior.

0: ප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
9: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
10: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
11: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patala gannatu patan ganna satiya dawas pahema udey hatata
12: the welcome show
13: anugrahaya
14: wartha pita wartha kamani koti ate nlb danade tahane lutrayen rupiyal koti 1398 ikma u devanta supiritya galaba dimin rate sangvardhaneta devanta shaktiyak vemin obad dinawa ratat dilawana jatiye mahatana sampata tahani dahane bilidigena obad kotipatiye kuwanna
15: meltdol hisaratiya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
16: 89.1 89.3

0: 89.1 89.3 Supreme Radio
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපద్రව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

Supreme Radio. Supreme Radio.

0: ජයග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නිදහස කියන දේ අපේ ජීවිතයට ගොඩාක් වටිනවා. ආදරය කරන්නත් නිදහස ඕනේ. නිදහසක් නැත්තම් අපි කොහොමද හරියට ආදරයක් කරන්නේ? මිනිස්සුන්ගේ ජීවිතේ ආදරෙන් පුරවන්න නිදහසේ ආදරය කරන්න පුළුවන් කෙනෙක් හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනේ. ඒක තමයි ආදරය වෙනුවෙන් අපිට ලබන්න තියෙන හොඳම දේ. නිදහසේ ආදරය කරන කෙනෙක් අපේ ජීවිතයට ලං කරගන්න එක. ඇත්තටම නිදහසේ අපිට ආදරය කරන්න පුළුවන් වෙයිද? අපිට පුළුවන් ආදරය ගැන අද දවසේදීත් ආදරෙන් කතා කරන්න. ලැස්සී ආරම්භ කරන්න සුපුරුදු පරිදි ඩ්‍රීම් නයිට් රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් අද දවසේදීත් අපිට වෙන් වෙලා තියෙනවා අපේ සැඟවුණු ඒ ආදර කතා ගැන ආදරෙන් කතා කරන්න. එන්න මේ පැත්තට.
1: මේ ලෝකේ නිදහසේ කරන්න පුළුවන් දේවල් හරි මාඩුයි හසිත. හැබැයි මනස නිදහසේ තියාගෙන ඕනම කෙනෙක්ට ආදරය කරන්න පුළුවන්. ඒකට ඇත්තටම හොඳ ආදරවන්තයෙක් හොඳ ආදරවන්තයක් හැමෝටම ලැබෙන්න ඕනේ. ආදරය කියන්නේ ඇත්තටම ඔයා කියපු විදිහටම නිදහසේ කරන්න ඕන දෙයක්. මනස නිදහසේ තියාගෙන අපිට ආදරය කරන්න පුළුවන් නම් එතන ඇත්තටම ලස්සන ආදර කතාවක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ආදරය ගැන අදත් කතා කරන්න තමයි මේ සූදානම. දිගටම අහගෙන ඉන්න ගමන් අනිවාර්යයෙන්ම මේ පැත්තට කෝල් එකක් ගන්නත් මතක තියාගන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: එම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා,
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් පුරා ගන්නෙ නැහැ,
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
8: ස්ථාන 14ක් ඉදිරිය කමන්නේ එකකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා
7: නේ. එහෙම හරි නේද? 67 වන ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින් නේද? අප්පුඩියක් ගහන්න. අපිනේ දන්නේ සාමේ තරුවේ නේද? මිනිහ අර ගෙයි ගිනි පිටට දෙන්නේ නැහැ නේද? ජාතීන් අතර අසමගිරිනේ මම කියන්නේ මේ අපේ පවුල් පන්සල් ඇතුළේ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුද්ධමය තත්ත්වයන් නේද?
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
5: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍යයක්
5: Travel with Supreme.
4: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න
6: Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: Manisha මේ රහසක් වගේ දෙයක් කියන්න මේ ලෑස්ති වෙන්නේ. අපි වහගෙන ඉන්න අයට. ඔන්න දැන් අපි වහගෙන ඉන්න අයට පුළුවන් හරියට මේ කියන කාරණාව හොඳට දැනගන්න. ඔන්න නිදානයක් ගැන තමයි කියන්න ලෑස්ති වෙන්නේ. බය වෙන්න එපා. මේක නීත්‍යානුකූල නිදානයක්. ඔන්න ඉතින් ධන නිදාන ලොතරැයි ගැන තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. මං හිතන්නේ බය වුණාද දැන් අපි වහගෙන ඉන්න අය නේද? ඉතින් ජීවිතයේ සිහිනය යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත ධන නිදානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කරලා හමාරයි කියලා අපි කියන්න ඕනේ. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනේදී කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න ධන නිදාන ලොතරැයි ඇතුළෙන් ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාවක් ලැබිලා තියෙනවා.
2: ඔව්, ඒ වගේම හසිත මතක් කරන්න ඕනේ දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වයේ ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ම දිනුම් අදින ධන නිදාන ලොතරැයි අලුවිය තුලින් ඍජුවම රජයකබත් අරමුදලට දායකත්වයේ සපයනවා. ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපි අපේ රටේ සංවර්ධනයට දායකත්වයේ ලබා දෙනවා කියන කාරණාව තමයි මේ විදිහට මේ සඳහන් කරන්නේ. ඉතින් එහෙමනම් තවත් බල බල ඉන්නේ නැතුව දකින දකින තන බලන බලන තන ධන නිදාන ලොතරැයි පතු වැඩි වැඩියෙන් මිලදී අරගෙන මේ ජුනි මාසයේදී ඔබත් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපිරිති ත්‍යාගි වලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම්ම දින සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න කියන දේ තාතරෙන් මතක් කරනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාව තමයි අපි මතක් කරන්නේ. ජීවිතයේ සිහිනයට වසරවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟටම අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අසත මේ ජීවිත කාලේ අපි එක එක පාඩම් ඉගෙන ගන්නවනේ. ඔයා දන්නවද හසිත ආතරේ ගණිත පාඩම ගැන?
1: ඔබ කලින්නම් අහලා නැහැ. මම කැමතිද වගේන් ඒ පාඩම ගැන දැනගන්න?
0: අපි අහලා තියෙන ගණිතයට වැඩිය හසිත මේ ගණිත පාඩම චුට්ටක් විතර වෙනස්. ආතරේ ගණිතයට අනුව එකතු කිරීම එකක් කියන්නේ හැම දෙයකම එකතුවකට. හැබැයි දෙකෙන් එකක් අඩු වුණොත් ඉතුරු වෙන්නේ හිස් තැනක් විතරයි. මෙන්න මේකයි ආදරේ ගණිත පාඩම කියලා කියන්නේ.
1: ආදරේ ගණිත පාඩම දෙකෙන් එකක් අඩු වුණොත් ඉතුරු වෙන්නේ හිස් තැනක් විතරයි. ඒක ඇත්ත මනිෂා. අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා දැනුණ දැනෙන අයට තමයි මේ හිස් අවකාශය තදින්ම දැනෙන්නේ. ආදරේ කරපු කෙනෙක් ජීවිතෙන් අයින් වුණාම හිස් බවක් දැනෙනවා කියන්නේ කොයි තරම්නම් ඒ ආදරේ තදින් අපේ හදවතට දැනිලා ඇතිද? හිස්තැන් පුරවන්නත් පුළුවන් ප්‍රේමණීය මිනිස්සුන්ට. පුරවන්න බැරි හිස්තැනක් වෙන්න අපි හැමෝටම අවශ්‍යතාවයක් තියෙනවා. ඒත් අපි හැමෝටම ඒ දේ කරන්න අමාරුයි. ප්‍රේමණීය මිනිස්සුන්ටයි හිස්තැනක් වෙන්න පුළුවන් පුරවන්න බැරි.

0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සෙ මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේ ගිහින් පොඩ්ඩක් බලනකොට මට ලස්සන ඉස්සෙම උඳලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, ඒක සුපිරියා.
4: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
5: FIFA World Cup 2026 තරඟ විස්තර.
6: ලෝකයේ විශාලතම උද්‍යෝගිමත්ව ක්‍රීඩා මග්ගල්ලය අවසානයේ දොරකඩටම ඇවිත් තියෙනවා. ඔව්, අද මධ්‍යම රාත්‍රියේ සිට මුළුමහත් ලෝකයම එකම ක්‍රීඩා පිටියක් බවට පත් වෙන්නේ FIFA ලෝක කුසලාන 2026 තරඟාවලිය නිල වශයෙන් ආරම්භ කරමින්. විශේෂත්වයන් රැසක් සමග මෙවර තරඟාවලිය ඉතිහාසගත වෙනවා. ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝ යන රටවල් තුනක ඒකාබද්ධ සත්කාරකත්වයෙන් ඉතිහාසයේ පළමු වතාවට රටවල් 48ක සහභාගීත්වයෙන් තමයි මෙවර තරඟාවලිය ආරම්භ වෙන්නේ. තරඟ 104ක් පුරා මේ පාපද්ද සටන දිගහැරෙනවා. ඒ සිට එල් දක්වා කණ්ඩායම් 48ම මූලික වටේ කාණ්ඩ 12ක් යටතේ තරඟ වදිනු ලබනවා. සෑම් කාණ්ඩයකටම කණ්ඩායම් 4 බැගින් ඇතුළත්. ඉදිරි දින 39 පුරා නිදි වර්ජිතව මේ මහා ජයග්‍රහී නිමේෂයන් වැළඳගන්න ඔබටත් පුළුවන්. ලෝක කුසලානේ උණුසුම මුලින්ම ගෙනෙන්නේ ගෲප් A කාණ්ඩයෙන්. අද මධ්‍යම රාත්‍රිය පසුයි ජූනි 12, ඒ කියන්නේ හෙට අලුයම 12:30ට ලෝක කුසලානේ නිල සමාරම්භක තරඟය ආරම්භ වීමට නියමිතයි. මෙහිදී තමන්ගේ රටේ ප්‍රේක්ෂකින් ලක්ෂයකට අධික ප්‍රමාණයකගේ ඔල්වර්සන් හඬමැද සත්කාරක මෙක්සිකෝව තමන්ගේම මවුබිමේදී, එනම් සුප්‍රකට මෙක්සිකෝ සිටි ස්ටේඩියම්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට පිවිසෙනවා. පළමු තරඟයේ උද්වේග කර නිමාවත් සමග හෙට දිනේම උදෑසන 7:30ට ගෲප් A කාණ්ඩයේම දෙවැනි මහා සටන ආරම්භ වෙනවා. ප්‍රබල දකුණු කොරියාව සහ යුරෝපයේ දක්ෂිණවන චෙක් ජනරජය මෙහිදී මුහුණට මුහුණලා හමුවෙනවා. මේ තරඟේ පැවැත්වෙන්නේ මෙක්සිකෝවේ සුන්දර ගෝඩල රාජා ස්ටේඩියම්හිදී. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන මේ පාපන්දු උන්මාදයේ තොරතුරු අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්.
4: පාපන්දු ලෝක කුසලානේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
7: මතකයන් ඔබේ සිතේ තබාගෙන
5: Dream Night Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio.
1: අනිෂා ලොතරැයිලව රජකිරුළ කියපු ගමන් ඔයාට මතක් වෙන්නේ මෙන්න මේ කෙනාව. කවුද?
2: මහජන සම්පත.
1: දැන් මහජන සම්පත කිව්වහම විශේෂයි. දැන් මහජන සම්පත සුලින් තමයි මේ අද සම්පත කියන එක බිහි වෙන්නේ. ඉතින් අද සම්පත හරි විශේෂ ලොතරැයියක්. ඉතින් මේ ගැන ගොඩක් කට්ටිය දන්නේ නැති වුණාට අපි දැන් මේ කියලා කියලම දැන් හැම කෙනෙක්ම වගේ දන්නවා මේ කාරණාව. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකයන් තෝරාගනු ලබන්නේ. ඉතින් ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000 ක මුදලක් වහට දිනා ගන්න හැකියාවක් තියෙනවා දැන් මහජන සම්පත ගත්ත කෙනෙක්ට අමතරව. ඉතින් අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000 ක මුදලකුත් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. තව තියෙනවා
2: ඉවර නැහැ. ඒ වගේම තමයි අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000 ක මුදල් තෑගි දිනා ගන්න තුන අවස්ථාවක් තියෙනවා. ඉතින් සෙසු අනිකුත් ත්‍යාගත් එක්ක අද සම්පත ලොතරැයි පත්තරහ උන ත්‍යාගි දිනා ගන්න දැන් ඔයාට අවස්ථාවක් තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැලපෙනම අද සම්පත ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ආරාධනා කරනවා. ජීවිතයේ සහිනේට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයයි.

මේ ආතරෙන් අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. අද දවස හරි ආදරණීය දවසක්. මේ රාත්‍රිය අපිට මොනවද කියනවා, අපේ ජීවිතයට මොන මොනවද පෙන්වන්න උත්සාහ කරනවා, මතක් කරන්න උත්සාහ කරනවා. මේ හැම රාත්‍රියක්ම අපේ ඩ්‍රීම් නයිට් තුලදී එක එක මතකවල ගිලෙනවා. ඒ මතකවල තියෙන ඒ ලස්සන ආය ආයෙත් මතක් කරගන්නවා. අපේ ජීවිතයට ආදරේ වටිනවා. ජීවිතයට ආදරේ ඕනේ. හදවතක් දීලා තියෙන්නේ ආදරේ කරන්න. මිනිස්සු ආදරෙන් පිරුණම කොයිතරම් ලස්සනද. ඒ විදිහට තමන්ගේ ආදරෙන් මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ටයි මේ ඩ්‍රීම් නයිට්. අර තෝරාවකට අපි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. රාත්‍රි 10 වෙනකන් අපිට තියෙනවා ආදරණීය වෙලාවක් මේ ගැන කතා කරන්න. ඔයාලට පුළුවන් 0112 510 510 කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාන්න 0718 893 893. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔයාගේ හිතෙත් අපිට කියන්න ගොඩාක් දේවල් ඇති. අපි ලෑස්ති, ආදරෙන් ඔයා වහගෙන ඉන්න. ඒ වගේම ආදරෙන් ඔයාව තුරුල් කරගන්න. දෙකටම එකතුලා ඉන්න. මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැළපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarave padana gannatu padan ganna satiya dawas pahema udeha pata.
2: Welcome show. Anugrahaya.

0: ඉංජිනේරුවේ කෘතියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනරතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 Supreme Radio. Supreme Radio.

0: 89.1 එකෙන් 89.1 තුනින් ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. ඩ්‍රීම් නයිට් කියන්නේ ආදරේ ගැන කතා කරන්න තියෙන ආදරේටම වෙන් වෙච්ච හෝරා තුනක එකතුවකටනේ. ඉතින් අපි මේ හෝරා තුනේදී කතා කරන පුංචි ප්‍රශ්නයක් තියෙනවා, අපි අහන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි මේක අපිට විතරක් නෙවෙයි අහගෙන ඉන්න ඔයාටත් තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ තමයි සැබෑ ආදරය කියන්නේ මොකක්ද? අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම මේකට තියෙන්නේ මට හිතන විදිහට හරි සරල උත්තරයක්. අපි මේක ප්‍රහෙලිකාවක් කරගෙන තිබ්බට හරිම සරල උත්තරයක් තමයි මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන්නේ. කෙනෙක්ව වෙනස් නොකර ඒ කෙනාව ඒ විදිහටම පිළි අරගෙන ඒ කෙනාගේ අඩුපාඩුවලට ආදරය කරනවා නම් ඒ කෙනාගේ හිනාවට ඒ වගේම කඳුලට මේ හැම දෙයකටම ශක්තියක් වෙලා ළඟින් ඉන්නවා නම් ඒක තමයි සැබෑ ආදරය කියන්නේ. බලන්න ඔයාටත් ඒ විදිහේ සැබෑ ආදරයක් මුණ ගැහුණද කියලා.
1: සැබෑ ආදරය ගැන කොයිතරම්නම් දේවල් ලියවිලා බිහි වෙලා තියෙනවද? සැබෑ ආදරය වෙනුවෙන් මොනවද අපිට කරන්න බැරි? සර්ව සම්පූර්ණ කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. අපි කොහොමද සර්ව සම්පූර්ණ කෙනෙක්ව බලාපොරොත්තු වෙන්නේ එහෙම ලෝකෙක? අඩුපාඩු මැදින් ජයග්‍රහණය කරා යන ගමනක් අවසානය වෙනකන් අපි බලාපොරොත්තු වෙන්නේ. සතුටක් කරගන්න අපිට අවශ්‍යතාවය තියෙනවා. අපේ අවසානය සැබෑ ආදරය තුළින් අපිට සිදුවෙනවා. ඒ අවසානය සතුටක් කරගන්න එකතු වෙලා තේරුම් ගන්න සැබෑ ආදරය ගොඩනැගින්නේ සැබෑ හදවතක් තුළින්මයි කියලා.

0: වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතා බෙදා තුර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
3: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
4: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
5: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
6: Tempo Town
2: with Ashi.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
9: ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා. කමන්නෑකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා නේ.
4: එහෙම හරි නේ. 67 වන ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින් නේද අප්පුඩියක් ගහන්න. අපි නේ දන්නේ සාමේ තරුවේ නේද? මොනියන් අර ගෙයිගිනි පිටට දෙන්නේ නැහැ නේ නේද? ජාතීන් අතර අසමගිරිනේ මම කියන්නේ මේ අපේ පවුල් පන්සල් ඇතුළ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුදමය තත්ත්වයන් නේද?
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show Supreme Radio.

0: ඇත්තරම හසත මේ හීන කියන්නේ අපි යථාර්ථයක් කරගන්න තකලන දේවල් වලටරේ.
1: අපි ගොච්චර උත්සාහ කරනවද නේද අපේ තියෙන හීන එකින් එක හැබෑ කරගන්න. නමුත් අපි ජීවිතේ ගොඩාක් හීන තියෙනවා. අපිට සල්ලි හරස් වෙනවා ඒව හැබෑ කරගන්න යද්දී.
0: අනිවාර්යයෙන්ම. හැබැයි ඉතින් ඔන්න අපේ ජීවිතේ තියෙන සිහින යථාර්ථයක් බවට පත් කරලා දෙන කෙනෙක් ඉන්නවා. ඇත්තටම මේක නිධානයක් හසත. නීත්‍යානුකූල නිධානයක්. මේ තමයි දන නිධාන ලොතරැයි පත ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත දන නිධානය ඔයාටත් ඔයාගේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනිදා, ඒ කියන්නේ සිකුරාදා දවසේ දිනුම් මැදපු රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කොන කන්ද උඩරටින් බිහි කරන්න දන නිධාන ලොතරැයි පතට හැකියාව ලැබිලා තියෙනවා හසිත.
1: දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම් අදින දන නිධාන ලොතරැයි පත් අලෙවිය තුළින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලිය අපි දායකත්වය ලබා දෙනවා කියන ආඩම්බර කාරණාව අපි අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් දන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන මේ ජූනි මාසයේ ඔයාටත් පුළුවන් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ඉතින් ජාතික මහා ධන සම්පත දන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සීනේ සැබෑ කරගන්න කියලා අපි මේ ආරාධනා කරන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය සමඟ අනිවාර්යෙන්ම හැම දවසකම එකතු වෙලා ඉන්න.

0: නයිට් දෙවැනි හෝරාවේ අපි මේ විදියට රැඳිලා ඉන්නේ. මේ ගත වෙන්නේ පොසොන් මාසය. ඉතින් පොසොන් පොහොය එනකන් අපි මඟ බලාගෙන ඉන්නවා වෙසක් වගේම. ඉතින් පොසොන් මාසය වෙනකොට ගොඩාක් අය ලෑස්ති වෙනවා දන්සල් දෙන්න, ඒ වගේම තොරන්, මේ ආදී වෙසක් වලට කරපු දේවල් අපි සාමාන්‍යයෙන් පොසොන් මාසෙදිත් කරන්න පෙළඹෙනවා. ඉතින් සුප්‍රීම් රේඩියෝ අපි පොඩිත්තු වෙනුවෙන් විශේෂ දෙයක් කරනවා මේ පොසොන් පොහොය නිමිති කොටගෙන. ඉතින් මේ ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අවුරුදු 12න් 15 පුංචි පොඩිත්තන්න තමයි මේ අවස්ථාව අපි ලෑස්ති කරලා දීලා තියෙන්නේ. අපි වහගෙන ඉන්නවා නම් මේ අවුරුදු 12න් 15 පුංචි පැටවු ඉන්න අම්මලා තාත්තලා ඔයාලට පුළුවන් ඔයාගේ පුංචි පැටියාට කියන්න පොසොන් පොහොය නිමිත්තෙන් පුංචි පැටියාට හිතෙන දේ චිත්‍රයට නගන්න කියලා. ඊට පස්සේ ඒ අඳින චිත්‍රය ඔන්න අම්මටයි තාත්තට ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ අපේ වට්ස්ඇප් අංකයට වට්ස්ඇප් කරන්න 0718 893 893ට. ඉතින් මේ එවන චිත්‍ර අතරින් අපි කීප දෙනෙක්ව තෝරගන්නවා. ජයග්‍රාහකින් කීප දෙනෙක්ව අපි අනගී අවස්ථාවක් ලබා දෙනවා. ඒ ගැන මොනිෂා ඔයාලට කියයි.
1: ඔව්, ඉතින් මේ විදිහට තෝරගන්න චිත්‍ර හිමි ජයග්‍රාහක පොඩිත්තන්ට ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩන්ගේ උදෑසනේ ලොකු අවස්ථාවක් හම්බ වෙනවා හසිත. මේක ඇත්තටම එසේ මෙසේ අවස්ථාවක් නෙවෙයි. තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න නිවේදන වලට දක්ෂ දුවල පුතාලට ඒ අවස්ථාව හම්බ වෙනවා. එතකොට සින්දු කියන්න, කතාන්තර කියන්න, කවි කියන්න, මේ ඕනම දෙයකට දක්ෂ අපේ පුංචි පොඩිත්තන්ට සජීවීව ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් මේ අවස්ථාව මගේ අරගන්නේ නැතුව අනිවාර්යයෙන්ම පුංචි පැටි අඳින චිත්‍රයේ 0718 893 893 කියන අපේ සුප්‍රීම් රේඩියෝ වට්ස්ඇප් නම්බර් එකට එවන්නත් මතක තියාගන්න ඕනේ. ඒ වෙනකොට අනිවාර්යයෙන්ම මේ චිත්‍ර පිටිපස්ස අපේ පොඩිත්තගේ නම, ඒ වගේම ගම, වයස සඳහන් කරලා එවන්නත් මතක තියාගන්න ඕනේ.
0: ටිකට මේකතු වෙලා ඉන්න. මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
10: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
11: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
10: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් ෆයිල් එක.
12: සුප්‍රීම් මියුසික් සන්දේ.
7: ඉනිදා උදේ 9ට.
11: ගින්න නැ සර්.
13: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ජීවිතයක යන්නේ හරි තාවකාලික දෙයකටනේ.
1: අනිවාර්යෙන් අපි එන්නේ තාවකාලික ගමනක් ආරම්භ කරන්න. අපි යන කාලය හිතාගන්න බෑ.
0: අනිවාර්යෙන් මහසත, තාවකාලික නවාතැන් පොලකට තමයි අපි හැමෝම පුංචි කාලෙකට මේ විදිහට ඇවිල්ලා ඉන්නේ. හැමතේම තාවකාලික මේ ලෝකයේ සමහර වෙලාවල් වලට අපි සදාකාලික දේවල් පස්සේ අසාමාන්‍ය විදිහට දුවනවා හසත. ඇත්තටම හැමතේම තාවකාලික මේ ලෝකේ අපි ආදරය විතරක් සදාකාලිකවම බලාපොරොත්තු වෙනවා. ආදරය විතරක් අපි සදාකාලිකවම අසාමාන්‍ය විදිහට හොයනවා. මං හිතන්නේ හසිත, අපි හැමෝටම කොතනක හරි වැරදිලා තියෙනවා. ඇත්තටම අපි හැමෝම වැරදි.
1: කිසිම දෙයක් සදාකාලික නොවන මේ ලෝකේ මට දැනෙන විදිහට ආදරය කියන දේ අමරණීයයි. ජීවිතයේ අවසන් වුණත් ආදරය කියන දේ මේ විශ්වයේ කොතනක හරි රැඳී පවතිනවා. දැනුනේ නැති වුණත්, සිතුවේ නැති වුණත් මට හිතෙන්නේවා අන්න එහෙම. සදාකාලික ආදරයක් ලබන්න අපිට හැකි වෙයිද? ආදරයේදී අත්විඳින්න පුළුවන් හැම අවස්ථාවකටම අපි සූදානම් වෙන්න ඕනේ. සිත රිදවීම සිදු වුණත් එතකොට පුළුවන් අපිට යථා තත්ත්වයටපත් වෙන්න හැකි ඉක්මනින්. සදාකාලිකව ආදරය හොයන්න යන්න එපා. සදාකාලිකව ආදරය කරන්න උත්සාහ කරන්න.

0: ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් පුරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
9: Welcome show.
10: අනුග්‍රහය.
11: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනනිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිතහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
12: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
13: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
0: Supreme Radio.

0: 89.1, 89.3 Supreme Radio.
1: Dream Night, Night.
2: අනුග්‍රහය.
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිත හනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 මේ එකතු වෙලා ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් එක. රාත්‍රී 7 ඉඳලා අපි හෝරා දෙකක දිගු ගමනක් ආවා. මේ ගමනට තවත් එක හෝරාවක් ඉතිරි වෙලා තියෙනවා අපිට. රාත්‍රී 10 වෙනකම් මේ හෝරාවෙදිත් ලස්සන ගීත අහන්න, ඒ ගීත අතර තනි වෙන්න, අපේ මතක ආයය අලුත් කරන්න අපිට හැකියාවක් තියෙනවා. ලස්සන දේවල් අපිත් එක්ක කතා බහ කරන්න වලටත් හැකියාවක් තියෙනවා. ගන්න මේ පතර කෝල් එකක් 0112 510 510 දාන WhatsApp මැසේජ් එකක් 0718 893 893 එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. මම හොට්ලයින් නම්බර් එකේ කට්ටිය එකතු කරගන්නම්. මනිෂ ලැස්ති WhatsApp එකේ කට්ටිය එකතු කරගන්න. හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගත්තා. මහියංගනෙන් කසුන් මේ විදියට කෝල් එක ගත්තේ. අම්මා තාත්තා වගේම මල්ලිවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ලස්සන ගීතයක් දෙනකම අපි ආදරෙන් මේ රාත්‍රිය ගත කරමු කියලා තමයි ඔන්න කසන් මේ විදියට කතා කරලා කිව්වේ. ආදරෙන් එකතු කරගන්නක් මේ හැම දෙනෙක්ම. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ හලාවතින් නිරෝෂා. පවුල හැමෝමත් එක්ක අද රාත්‍රිය ආදරෙන් ඔයත් එක්ක ගත කරමින් ඉන්නේ කියලා ඉන්නේ අපිත් එක්ක. ඉතින් ආදරෙන් ඔයවත් එකතු කරගන්න නිරෝෂා, අපි යමු WhatsApp එක පැත්තට.
1: මේ පැත්තට මැසේජ් එවලා තියෙන කට්ටිය අතරින් දමිත් මැසේජ් එකක් එවලා තියෙනවා කටුවාවලින්. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න යාළුවෝ හැමෝමත් මාත් එක්ක ඉන්නවා, අපිවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම නිෂි මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා මහරගමින්. මේ වෙලාවේ නම් අපි කැම්පස් එක වැඩ කරන ගමන් ඉන්නේ. ඉතින් ආ කැම්පස් එකේ මගේ යාළුවෝ හැමෝමත් එකතු කරගෙන අපිට ලස්සනම ලස්සන ආදරණීය සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම පහන් මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා කළුතරින්. අපිත් ඔය දෙන්නව හරි මාතරෙන් අහගෙන ඉන්නවා, අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මේ කට්ටිය මේ විදිහට කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ හැමෝම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න, අහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණීය කතාව මේ පැත්තට කියන්න. 0718 893 893 WhatsApp මැසේජ් එකක් එවන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තිය කැකිරාවෙන් ශාමලි මහත්මිය.
1: මගේ නම ශාමලි. මං ආවේ කැකිරාවෙන් ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොහොම හරි දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැයියක් මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැයියක් මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැයි මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැයියක්. එතකොට තමන් හිතන්නේ නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැයි ගැදුනොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සංචාරයක්
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න
10: 89.1 89.3

0: ආදරේ ගැන පොතු කතා ගොඩාක් තියෙනවනේ හසිතා. මං අන්න ඒ විදිහට පොතු වෙච්ච පුංචි කතාවක් කියන්න ලෑස්ති වෙන්නේ. නොමියෙමි කියන ෆේස්බුක් පිටුවෙන් තමයි හසිත මේ ආදරේ ගැන ලස්සනම ලස්සන අදහස මම දැක්කේ. මෙන්න මේ විදිහටයි තියෙන්නේ. පරණ පොතක් අස්සේ කාලෙකට කලින් අපි දෙන්න එකට කිය කෝච්චි ටිකට් එකක් හම්බ වුණා. අකුරු මැකිලා කොලේ කහට ගැහිලා. ඒත් ඒ පුංචි කඩදාසි කෑල්ලට පුළුවන් වුණා එක තප්පරෙන් මාව අවුරුදු 10ක් පස්සට අරගෙන යන්න. දන්නවද, මට හිතෙනවා ආදරය කියන්නේ ආශ්චර්යක් නෙවෙයි, කාලය නවත්තන්න පුළුවන් ලෝකෙ තියෙන එකම එක මැජික් එකක් කියලා. ඉතින් මටත් හිතෙනවා ආදරය කියන්නේ කාලය නවත්තන්න පුළුවන් ලෝකෙ තියෙන එකම එක මැජික් එකක් කියලා.
1: ඇත්තෙන්ම සුවඳකට පවා අපිව හිතාගන්න බැරි දුරකට අරන් යන්න පුළුවන්. මතක ගොඩාක් ආයි ආයෙත් ලැබපු උණුසුමෙන්ම දැනෙන්න අපිව අතීතයට එක්කන් යනවා. මැජික් එකක් නෙවෙයිද? අවුරුදු ගණන් ගත වුණත් පුංචිම දෙයකින් වුණත් මතකය දිව යන එක කොච්චරනම් සුන්දර දෙයක්ද? හදවතින්ම ආදරය කරපු ප්‍රේමනීය මිනිස්සුන්ට විතරයි මේ දේ හරියටම දැනෙන්නේ. ලේසියෙන් අමතක කරන්න බැරි ආදරයක් අපි හැම කෙනෙක්ටම තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ලේසියෙන් අමතක කරන්න බැරි ආදරයක් වෙන්න. අනිවාර්යෙන් ආදරය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ ඒකයි.

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
2: with ආශි.
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata The welcome show.
6: Anugrahaya
7: Meltdol hisarathaya una sem pratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol.

ඇරසිටමෝල් විශේෂයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ ඒක සුපිරියක්.

0: අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
2: ස්ථාන 14ක් ඉදිරිය කමන්නේ එකකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා
1: නේ. එහෙම හරි නේ. 67 වන ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින් නේද අප්පුඩියක් ගහන්න. අපි නේ දන්නේ සාමේ තරුමේ නේද? මිනිහන් අර ගෙයි ගිනි පිටට දෙන්නේ නැහැ නේ නේද? ජාතීන් අතර අසමගිරිනේ මම කියන්නේ මේ අපේ පවුල් පන්සල් ඇතුළේ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුද්ධමය තත්ත්වයන් නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝනි අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තනක් නෑනේ.
3: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඇදලා තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින 5:00 ඉඳන් 7:00 වෙනකන් සුප්‍රීම් රේඩියෝ.

0: හෝරතුනක්ම ගත වෙලා. අපිට වෙන් වෙලා තිබුණ හෝරාතුන ඒ විදිහට ටිකෙන් ටික අවසන් වුණා අපිටත් නොදැනීම. ඉතින් මේ ආදරෙන් මතක් කරන්නේ අපේ හදවත් වලටම වෙන්නුණු මේ ලස්සන හෝරාව අපි තවත් දවසකට වෙන් කරන්න, තවත් දවසකට බලාපොරොත්තු ගොඩනගන්න සූදානමින් සමුගන්නයි මේ ලෑස්ති වෙන්නේ. ආදරේ පිරුණු මිනිස්සු අපිත් එක්ක හරි ආදරෙන් මේ කාල සීමාව ජීවත් වෙනවා. ඒ අය තමන්ගේ හිතට දැනෙන ඒ හැමදේම අපිත් එක්ක කියන්න උත්සාහ කරනවා. තවමත් ඔයාට ඔයාගේ ජීවිතයේ එකතු වුණු ඒ ලස්සන මතක අපිත් එක්ක කතා කරන්න බැරි වෙන්නේ නැති. ඒ මතක අහගෙන ඉන්න අපි හැමදාම ලෑස්තියෙන් ඉන්නවා. තවත් දවසකින් ආදරේ පිරුණු මේ හදවතින්ම අපි ආයෙත් මුණ ගැහමු.
1: ආදරේ කියන්නේ සමහර කෙනෙක්ට පෞද්ගලික මාතෘකාවක් වෙනකොට, ආදරේ කියන්නේ හැමෝටම පොතු වෙච්ච මාතෘකාවක්. ඉතින් මේ කාරණාව ගැන කතා කරන්න, ආදරේ කියන විශ්වීය වචන ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ආදරේ කියන්නේ පෙම්වතා පෙම්වතියට දෙන ආදරේ විතරක්ම නෙවෙයි, එතනින් එහාට ආදරේ ගැන, ජීවිතය ගැන, බලාපොරොත්තු ගැන, හීන ගැන, මේ හැමදේම ඩ්‍රීම් ලයිට් තුළින් අපි හැම දවසකම කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් අද වගේම තවත් දවසකින් ඔයාගේ බලාපොරොත්තු, ආදරය, හීන, මේ හැම දෙයක්ම කතා කරන්න බලාපොරොත්තුෙන් අතට සමුගන්න තමයි සූදානම් වෙන්නේ. ගිහිල්ලා එන්න, සතුටින් පරිස්සමින් ආදරයෙන් එන්න. සුභ රාත්‍රියක්. මං මනිෂා.
0: මම හසිතා.

91 Supreme Radio. Supreme Radio. Hace el video.

sunnuntai tunnel Supreme Radio.

89.1 tunnel Supreme Radio. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලි ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථා රත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධානගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා

රක්ඛන්තු දීගායුකෝ හෝතු සතවස්ස ජීවේන සමග්ගිකෝ හෝතු සබ්බදා ආකාශ බම්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා

සම්බේතේ රෝගා සම්බේතේ භය සම්බේතේ අන්තරායා සබ්බේතේ උපන්දවා

ආයු වණ්ඩකෝ ධන වණ්ඩකෝ සිරි වණ්ඩකෝ යස වණ්ඩකෝ බල වණ්ඩකෝ වන්න වණ්ඩකෝ

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 Supreme Radio. Supreme Radio. Nakasentilip.